0: අපි හද ප්‍රේමණීය බදාදාවේ දහඩවංගුවේ
1: එහෙනම්
0: 70 දශකය ඇතුලේ අපි ගොඩක් සැරිසරන ලෑස්සී.
1: අනිවාර්යෙන්.
0: මම අර කිව්වේ මේ දැන් ලෑස්සී නම් අපේ ගෘහණියන් දවල්ට කෑම ටික හරි ගස්සන්න.
1: ඔව්. නේ
0: වෙනස් විදිහකට දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එනකොට කෑම ටික හදලා දෙන්න ඕන කියලා හිතනවා
1: නේද? හරි.
0: සම බල ආහාර වේලක් තමයි හදා ගන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: හරිද? ඕකට සාමාන්‍යයෙන් අපි කියන්නේ රතු කැකුළු බත්.
1: ඔව්.
0: අපෝ කන්න බෑ කියලා කියන්න පුළුවන් නෑ.
1: ටක් මං වගේ.
0: මේ කියන්නේ මේ ಗುಣ තියෙන දේවල්. හරිද? රසක් තියෙනවා නැත්තේ නැහැ.
1: අහහ.
0: පලාමැල්ලුවා.
1: ඔව්.
0: ඊට පස්සේ ප්‍රෝටීන් ටිකක් එකතු වෙන්න මාළු කෑල්ල.
1: ඔව්.
0: බිත්තරය.
1: අහහ.
0: නේද?
1: ඔව්.
0: මස්ටික්කුත් එකතු කරගන්න.
1: පුළුවන්.
0: පුළුවන්. හරිද? ඒ වගේම තමයි දැන් ඔබේ රුචි අරුචිය අනුව ඔබේ ආර්ථික හයිය අනුව ඔය සමබල ආහාර වේල ඔබට පුළුවන්කම තියනවා ටිකක් සරු කරගන්න. කොහොම නමුත් වෛද්‍ය නිර්දේශයන් තියෙනවනේ සමහර තැන්වලදී අපි කන්න ඕනේ ප්‍රමාණයට. සමහර තැන්වලදී ප්‍රමාණය ඉක්මවලා කාපුවාම වෙන්නේ අනෙක් පැත්තෙන් රෝහලක ගිහින් නවතින වෛද්‍යවරයෙක් ඉස්සරහ ගිහලා වාඩි වෙන්න.
1: ඔව් ලෙඩ ටිකක් වැඩිපුර හැදෙනවනේ.
0: හැදෙනවනේ. නිසා ඒ ගැන ටිකක් හිතන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: දැන් මට කියන්න ඕනකම තිබුණේ දැන් දවල්ට ඔබ කෑම ටික රැස්සි කරනවා නම්
1: හරි.
0: නිවිත ටිකක්
1: ගන්න.
0: ආහාර වේලට එකතු කරගන්න. හරිද? හේතුව කියන්නද මම?
1: කියන්න බලන්න.
0: සාමාන්‍යයෙන් නිවිති වල තියනවා
1: ඔව්
0: ගුණාංග රසක්. එකක් තමයි මේ පිළිකා ඇතිවීමේ අවධානම අවම කරනවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: අනෙක් පැත්තෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්න නිවිති වලට
1: හැකියාව තියෙනවා.
0: තියෙනවා. හරි ඒ වගේම තමයි ඔබේ අස්ති නිරෝගී කරගන්න නිවිති උදව් වෙනවා.
1: ඔව්.
0: ඒ වගේම තමයි ඔබේ ප්‍රතිශක්තිකරණය
1: වැඩි කරගන්න පුළුවන්.
0: වැඩි කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ඔබේ මොළය හා සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී ඔබේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක තියාගන්න.
1: ඔව්.
0: කියන සමහර තැන්වලදී කලබල වුණාම සමහරලාට භාවිතාවන් වෙනස් වෙනවනේ.
1: ඔව්.
0: එහෙම නැහැ සමහර තැනකදී අර සාමාන්‍ය භාවිතාව ඇතුලේ ඒ පාලනය කරගන්න මේක උදව් වෙනවා.
1: ඒ වගේම තමයි දස්සන අපේ ඇස්පෙනීමේ වර්ධනය කරගන්න උදව් කරගන්න පුළුවන් අපිට.
0: ඒ වගේම තමයි හෘද ආබාධ සහ දමන

0: සීනි මගින් අවහිරවීම ගැනම් දමනේ සිහින් වෙලා අවහිරවීම පාලනය කරගන්නත් හැකියාව තියෙනවා. හරිද? නිවිති කියලා කියන්නේ ඇත්තටම මේ යශෝ මේ ඇටයක් විසිකලත් පැලවෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: ඊට පස්සේ පොඩක් වතුර ටිකක් වැටුනොත් හරි සරුවට යායට වැවිලා ඔබට හරි ලස්සන මේ පරිසරයක් හදනවා විතරක් නෙවෙයි ඔබේ කෑම වල රස ගන්නවන්නත් ඔබේ කෑම වල ගුණ කරන්නත් නිවිති ඔබට උදව් වෙනවා. ඒ නිසා මේ අලුතෙන් ආයාසයක් යොදලා නේද රැක බලාගෙන මේව කරගන්න ඕන දෙයක් නැහැ. පුංචි මැස්සක් ගහපුවාම ඕන හැම ගේකම වගේ
1: තියෙනවා. ලස්සනට හදාගන්න පුළුවන් නේ. ගෙදරත් ලස්සන වෙනවා. ඉතින් මල් පැල හදනවට වඩා ඔයාට පුළුවන් ආගේ ආර්ථිකේ ඉතින් සල්ලි ටිකක් වියදම් කරන්නේ නැතුව ගෙදර තියෙන පුංචි ගොවිපලක් හදාගන්න පුළුවන් නම් ඔයාට. ඉතින් කෑම ටික හදන්න කලින් ගොවිපලෙන් ඔයාට පුළුවන් අරගෙන ඇවිල්ලා හොඳ පිරිසිදුවට කෑම ටික රසට ගුණට හදාගන්න නේද දස්සන.
0: කොළ පාටට තියෙන නිවිති වගේම දම් පාටට තියෙන නිවිතෙත් හරි ගුණයි.
1: ඔව්.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700 600.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: ප්‍රේමණීය බදාදා දසම් විත් යෂෝ
4: දහඩවංගුව මීළඟට උරා ගැනීම විශාරද නන්දා මාලනියගේ ගීතයක්. හරිද, මේ ගීතය අහන්න කලින් අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්න, අපි ඒක ආයෙත් මතක් කරන්න ඕනේ.
5: අපේ අද ප්‍රේමණීය බදාදා දවසට මේ පැත්තට ඇවිල්ලා තියෙනවා රවුමක් ගයන්න අපි දෙන්නත් එක්ක. සුන්දර වූ බදාදා දවසක් කියලා කියනවා අපි තින්නවා අද ඔයාලා දෙන්නත් එක්කම. දොළ දෙන්න ඉන්න අපි දෙන්න අහගෙන අමන්දි මෙත්සදි ඒ වගේම හේමන්ත සිල්වා එයාගේ හස්බන්ඩ් එකතු කරගන්න කියලා තියෙනවා අම්මා අයියා. ඒ වගේම නිමල් තිලකසිරි සදුවක් ප්‍රභානංගි ගාමිණී අයියෝ මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්. මේ මැණිකේ තමයි දොඩම් ගස්ලා ඉඳලා ඩබල් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් සුමන ඔයාට. මේ වෙලාවේ අපි දෙන වහගෙන ඉන්නවා කියලා තියෙනවා 18 වංගු මල් 7යි. බොහොම ස්තුතියි. ඔයගොඩ සුමනා තමයි අපි දෙන වහගෙන ඉන්නේ. ලසන්ත, සුසන්ත එවැගේම ට්වින්ස්ලා දෙනව එකතු කරගන්න කියලා තියෙන රුවන්ෂි එවැගේම සුජා ජගත් දෙනා කියලා තියෙන අපි දෙන වහගෙන. ගම්පහ ඉඳලා මැසේජ් එකක් දාලා තිනවා නදුන් වැඩේ සුපිරි කියලා තිනවා. බොහොම ස්තුතියි. මෙන්න මේ වෙනස තමයි අපි බලාපොරොත්තු වුනේ දසුන්.
4: සතුටුයි සතුටුයි.
5: ඉතින් අපිට ගොඩක් සතුටුයි ඔයගොල්ලන්ගේ මේ වගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නවට. ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා තිනවා ජය වේවා කියලා නදුන්. බොහොම ස්තුතියි මේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්නවට. ගිනිගත්තර තැබල් කාර්යාලෙත් අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා තිනවා. උඩදෙනිය මහත්තයා ඉන්නවා, චාන්දනී මිස්, ප්‍රිෆ්කා මිස් ඉන්නවා, සංගීත මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දුක්බර දවසක් ඇති කියලා තියෙනවා. මොකද වෙන ඔෆිස් එකක රාජකාරියට මම හෙට යනවා. මට උදව් කරපු සහයෝගය දුන් හැමෝටම හදවතින්ම සුභපතනවා කියලා තියෙනවා මංජල හේමන්ත. එහෙම තමයි නේ ජීවිතේ. ඉතින් හැමදාම එක තැනක නතර වෙන්න බෑනේ අපිට.
4: මේ එහෙම එක තැනක නතර වුණාම ජීවිතේ අපි අර කියන්නේ
5: රසවත් නෑ නේද?
4: රසවත් නෑ. ඒ නිසා මාරු වෙන්න ඕනේ, යන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේ. සමහර තැන්වල දිනේවත් අධ්‍යක්ෂක විදිහට ලබන්න ඕනේ නේ.
5: අනිවාර්යයෙන්ම.
4: සමහර වෙලාවට මේ විශාරද නන්දමල්ලේ ගීතය ඇතුලේ දින්නෙත් එහෙම එකක් වෙන්න පුළුවන්.
5: ඔව්. අපි ආමු නේද?
4: අහමු.

0: සමහර හිත්වල කුරුටු ගාපුහාම ඒව ජීවිත කාලෙම
1: තියෙනවා.
0: රිදුමක්ව මතක් වෙනවා. 10:37
2: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
5: දෙකියා සුරේකේ මගතොට
6: වාර්තාපිට වාර්තා කබුණ කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී කියන ඔබත් කෝටිපතියෙකු වන්
7: ප්‍රේමණීය බදාදා
8: with your show
9: the heart of angua

0: හැමදාම වාර්තා වෙනවා අනිවාර්යයෙන්ම රියානතුරු මෙච්චර ප්‍රමාණයක් වුණා, ජීවිත මෙච්චර ප්‍රමාණයක් අහිම වුණා, තුවාලකරුවන් මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා. මේක ඇත්තටම කේද වාචකයක්. ඊයේත් දරුණු රියානතුරු හතරක් සිද්ධ වෙලා තියෙනවා. මරණත් වාර්තා වෙනවා, තුවාලකරුවනුත් ඉන්නවා. මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි මෙන්න මේක. දැන් සාමාන්‍යයෙන් නිවසක ඔබ එළියට බහිනකොට ඔබේ ගෙදර වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ අරගෙන යන්නේ කවුද? එක්ක අම්මා, එක්ක තාත්තා, එහෙම නැත්නම් වැඩිමහල්
1: පුතා,
0: දරුවා. හරිද? දුව වෙන්නත් පුළුවන්. යම් අනතුරක් වුණාම ඔය අනතුරෙන් එක්ක මිය යන්නේ, බරපතල තුවාල ලබන්නේ එක්ක එක්තැන් වෙන්නේ කවුද? ගොඩාක් වෙලාවට රේතුරා. හරිද? එතකොට ඒ පවුල නඩත්තු කරන කෙනා තමයි ඒ පවුලට එක්ක අහිමි වෙන්නේ, එක්ක එක්තැන් වෙන්නේ, එක්ක සදාකාලික
1: සමුගන්නවා,
0: ආබාධිකයෙක් වෙනවා, නැත්නම් සමුගෙනම යනවා වගේ. එනිසා සමහර වෙලාවට මේ අර යතුරු පැදි අනතුරු ඇතුළේ තියෙන කතාවත් ඊට වැඩිය වෙනස්. ඒ කියන්නේ පසුපැදිකරුත් සමහර වෙලාවට මිය යනවා. මොකද ගිහිල්ලා වැදුනහම පිටිපස්සින් එකන තමයි උඩින් ගිහිල්ලා හරිද? එනිසා යම් ආකාරයක ඔබ ඔබේ වාහනේ එළියට අරගෙන යනවනම්, කාගේ හරි වාහනයක ඔබ වාඩි වෙලා යනවනම්, හරිද, ඔබත් සමහර වෙලාවට ඒ මොහොත ජීවිතේ සමුගන්න මොහොතක් වෙන්න පුළුවන් අනතුරක් වුණොත්.
1: අනිවාර්යයෙන්ම.
0: එහෙම නැත්නම් සදාකාලික එක්තැන් වුණු කෙනෙක් වෙන්න පුළුවන්. බරපතල තුවාල ලැබෙන මාස ගාණක් ප්ලේට් එහෙම දාගෙන අත් කකුල් එල්ලගෙන
1: ඉන්න වෙන්න පුළුවන්.
0: රෝහලේ ඇඳක ඉන්න වෙන්න පුළුවන්. එනිසා ඔබ ගමනක් බිමනක් යනකොට ඔබේ වාහනය ගියත්, තව කෙනෙකුගේ වාහනය ගියත් පරිස්සමෙන් යන්න. අර අපි ටේකියා මෙසේජ් එකේ තියෙනවා වගේ ඔබට කතා කරන්න ආය අවස්ථාවක් ඉතිරි වෙන්නේ නැති වෙන්න පුළුවන්. එනිසා වේගෙන් යනවා නම් මහත්යට උනත් කවන්නේ කියන්න. ඔයා යන්න අපින්නම් කියලා.
1: අනිවාර්යෙන්. ජීවිත බේර ගන්න ඕනේ අනිවාර්යෙන්.
0: ඔව් කියන දේ අහන්නව නැත්නම් ආයෙත් ඔයා යන්න අපි බස් එකේ යන්න කියලා. බස් එකේ නැගපුවම ඩ්‍රයිවර් උත් එහෙම යනවා නම්
1: කතා කරන්න නේද?
0: කතා කරන්න නැත්නම් පයින් යන්න.
1: ඔව් පයින් යන්න. හැබැයි පයින් ගියත් බෑ, වාහනේ එනවන කට්ටිය පරිස්සමින් එනතු වේගෙන් එනවනේ. පයින් යන කෙනෙක්ව හරිය හප්පගෙන යන බලනවා නේද දොස්? ඔව්
0: පදික වේදිකාවේ යන අයත් සමහරලාට අනතුරු වලට ලක් කරනවා. හැබැයි ඒ ඇතුළෙත් ඔබේ ආරක්ෂාව ඔබ තියාගන්න. සමහරලාට පදික වේදිකාවේ යනකොට
1: ෆෝන් එක පාවිච්චි කරන්න එපා.
0: ඔව් සමහරලාට පදික වේදිකාවේ ගමන් කරලා ෆෝන් එක කනේ තියාගන්නම තමයි සුදීරින් පණින්නේ.
1: ඔව් ඒතර දන්නේ
0: මෙලව සිහියක් නැතුව යන්නේ.
1: සිහියෙන්
0: වැඩ කරන්න. එක තැනකදී වාහනය යන ඔබටත්, පාරේ පයින් යන ඔබටත් වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි යුතුකමකුත් තියෙනවා ඔබේ ජීවිතේ රැකගන්න, අනෙක් අයගේ ජීවිත රකින්න.

0: නිසා ඔබ පරිස්සමෙන් ගමනක් යනකොට යන්න. අපිට කතා කරපු කෙනෙක් ඉන්නව නේද?
1: ඔව් අපිට කතා කරපු අය ඉන්නවා මේ වෙලාවේ.
0: කතා කරේ අපිට කෙනෙක්.
1: ඔව් මට චුට්ටක් විතර අමතක කරා. එයා මට හැමදාම කීරව අමතක වෙනවා කියලා නොවරින් සංජි ඔයා මාව අහගෙන නේද යන්නේ. මේ වෙලාවේ යා මේකේ ඉන්නේ. ඉතින් ආමි කින්නකොට හොඳ වැඩක් කරනවා. මොකද දන්නවද දසුත්? දැන් මොන්ඩ්‍රාගල පැත්තේ ඉන්න අයට අපිට පානීය වතුර බෝතල් හිගයක් තියෙනවනේ. ඉතින් ඒ අයට
0: පානීය වතුර
1: ජල හිගයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් වතුර බෝතල් අරගෙන දැන් ආමි එකේ කට්ටේ යන ගමන් කිව්වා ඉන්නේ. ඉතින් ඒක ගොඩක් හොඳ වැඩ. ඔයාටත් පුළුවන් මේ වගේ දේවල් වලට දායක වෙන්න. මොකද අපිට මේ වගේ උදව්වක් කරන්න හැමදාම අවස්ථාවක් හම්බ නොවෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් අවස්ථාවක් තියෙනවා නම් දෙපාරක් හිතන්න තු මේ වගේ වෙලාවක උදව් කරන්න. ඒ වගේම දසුන් අපිට තව ඉන්නවා කතා කරපු අය තමරා කුමාරි. ඔයාව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. මගේ පිස්සු කෙල්ලයි වගේම දසුන් යාටයි සුබ දවසක් කියලා තින. අපි දෙන්න එනකම් බලාගෙන ඉඳලා තියෙන දසුන් මේ වෙලාවෝ

0: දැන් වෙලාව 10:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි 18 වංගුව
2: දස්සමිත් යෂෝ
0: ෆේස්බුක් එකේ මේ වෙලාවේ ඉන්නවනම් යන්න අපේ පේජ් එක පැත්තට.
3: හරි, ඔයාලට පුළුවන් ලකන ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා අපු දෙන්නගේ පෝස්ට් එකක් තියෙනවා. අද පෝස්ට් එකට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න පුළුවන්. අද මේ ප්‍රේමණීය බදාදා ගැන මොකද හිතෙන්නේ කියලා ආට කියන්න පුළුවන්. ඉතින් ඉක්මනට ලයික් එක කමෙන්ට් එකක් තියන්න.
0: ඒ වගේම තමයි ඔන්න ගෝල්ඩන් වොයිස් තරගකරුවන් ගැනත් අපි දැනුවත් කරලා තියෙනවා පේජ් එකේ. ඔබේ කමෙන්ට් එක වෝට් එක
3: දෙන්න.
0: ඉක්මනටම කියමුදු ගීතය අහන්න ඇවිල්ලා ඉන්න කට්ටිය පිළිබඳ මැසේජ් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉක්මනටම කියමු.
3: අදත් අපි සිංදුවක් අහන්න ඉන්නවා කියලා තියෙනවා. කෑගල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන චන්දිමා. ඔයාව එකතු කරගන්න ඕනේ. හරිම ආදරේ. ලාලනී ඉන්නවා, රේනෝ ඉන්නවා, කුවෙට් වලින් අපි දෙන්න වහගෙන චන්දිනංගි ඉන්නවා. ඒ වගේම හෙලෝ යෂ්මැනික දසුන් අයිය කොහොමද අහලා තියෙනවා. අපි ගොඩක් හොඳින් ඉන්නවා.
0: හොඳින්.
3: මාර්ගම පැත්තරේ යන හදන මාර්ගම රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දට මලක්කන දාලා තින. එතනින් හැමෝම එකතු කරගන්නක මං කලමනා කර ඩිලංක නදීෂාන් ඔයාවත් එකතු කරගන්නවා. හරි මාන්දරෙන් මේ ඇහෙන සින්දුවට

0: උදේදාහයේ විනාඩි 50යි.
1: David Pierce Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahada Bala Ganna
3: Premaniya Badada
4: Dasan with Yasho
5: Dahata Wanguwa
0: අර ලස්සන මේ පෝස්ට් එකක් මට හම්බුණා.
6: හරිද? මොකද්ද?
0: මේ පෝස්ට් එකේ තියෙනවා සමහර ජීවිත.
6: ඔව්.
0: හරිද?
6: හරි.
0: සමහර ලාට ඔබත් මේ පෝස්ට් එක ඇතුලේ හිර වෙලා ඉන්න වෙන්න පුළුවන්.
6: බලන්නවත් එනවද කියලා.
0: පේපරේ ප්‍රශ්න 10ක්.
6: හහා.
0: එක ගානකට කියන්න බලන්න.
6: ඇහැ ගියා.
0: හදාගන්න බැරි වෙද්දි ආයෙම
6: try කරා.
0: පැය ගාන වරන් ලකුණු පහක පොඩි ගානක් එක්ක
6: ලතේ වුණා.
0: ඉතින් බං ලකුණු 95ක්
6: මිස් වුණා.
0: දන්නවද?
6: හහ.
0: අන්තිමේ මට ඒ ගානත්
6: වැරදුනා.
0: සමහර අය ඉන්නවා.
6: ඔව්.
0: අපේ ජීවිතවල එහෙම තැන් තියෙනවා.
6: ඔව්.
0: අපිට ඉස්සරහ තියෙන ඕන තරම් ඉලක්ක.
6: ඔව්.
0: දිනා ගන්න පුළුවන් තැන්.
6: ඔව්.
0: හරිද?
6: හහ.
0: ඒ කියන්නේ අපිට හදා ගන්න ලෝක ඒ වගේම තමයි අපිටම සුවපහසු පරිසරයන් ඉස්සරහා තියෙන ඕන තරම්.
6: ඔව්.
0: හැබැයි අපි
6: තෝරගන්නු මොකක්ද?
0: බැරිම එක තමයි
6: තෝරගන්නේ.
0: ලැත්වෙවි පොළවේ පස්කක
6: අඬ
0: එක තෙමෙනකන් අඬ රැයවල් ගානක් නිදි මරමර අපි ඉන්නේ එකම තැනක.
6: ඔව්.
0: අවසානයේ මොකද වෙන්නේ? 95ක් සැප විඳින්න තියෙන තැන්, සතුටු වෙන්න තියෙන තැන්,
6: පහක් නිසා නැති කරගන්නවා.
0: එනිසා ඔබ ඔබේ ජීවිතේ මේ වෙලාවේ සමහර වෙලාවට කටුකමදේ ඔබේ ජීවිතය ඉස්සරහා තියෙන්න පුළුවන්. අමාරුම දේ ඔබේ ජීවිතය ඉස්සරහා තියෙන්න පුළුවන්. ඔකේ ස්කිප් කරන්න.
6: අනිවාර්යෙන්.
0: ඔය ගමනම යන්න හදන්න එපා.
6: ඒක
0: ජයගෙනම යන්න උත්සාහ කරන්න එපා. ගඟක් සවනල කන්දෙන් පටන් අරගෙන මට ඉස්සරහා ගල්පර තියෙනවා, බාධක තියෙනවා, මං කොහොම හරි ඕක පෙරලගෙනම ගලාගෙන යනවා මුහුදට කියලා ගඟ ගලාගෙන ඉන්නවොත් ගඟටත් සමහර වෙලාවට
6: අතුරුමඟ නතර වෙන්න වෙනවා නේද?
0: ගලාගෙන යන්න බැරි වෙනවා.
6: ඔව්.
0: ගඟ ගලන්නේත් ලස්සනට සුන්දරව.
6: ඔව්.
0: Tamanට තියෙන බාධක මඟ අරගෙන.
6: ඔව්.
0: එනිසා ඔබ ඔබේ ජීවිතෙත් ලස්සනට ඉස්සරහට අරගෙන යන්න.
6: හරි.
0: ඉස්සරහට හම්බෙන බාධක
6: මඟ හැරගෙන.
0: බල්ලෝ බිරුවට
6: කඩපාඩෙන්නේ.
0: ඒ වගේම තමයි බල්ලෝ බිරුවට පස්ස හැරලා බල බල්ලොන්ට ගල් ගහන්න යන්න එපා.
6: ඔව්, ආගේ ගමන ආයන්න. අපිට කවුරුත් වැඩක් නැහැ.
0: ඔබට තියෙන ලස්සන ඉලක්කයක් ඉස්සරහ. ඔබට තියෙන විශිෂ්ට ජයග්‍රහණයක් ඉස්සරහ. අදම හිතන්න. මේ මාලිගුලත් සිංහල.

0: ඔය 11 වෙන්න තියෙන තව හරියටම විනාඩි 4යි. අපි ඉන්නේ 18 වංගුවේ පළවෙනි පැයේ ප්‍රේමණීය බදාදාවේ. හරිද? ඔබට පුළුවන්කම තියෙනවා මේ පැත්තේ ඉක්මනට මෙසේජ් එකක් එවන්න මෙන්න මේ විදිහට.
1: 0703935037 ඉක්මනට මෙසේජ් එකක් එවන්න.
0: වැඩගල මහන්සි මහන්සි මහන්සි වගේ නම්
1: පොඩකෝඩ රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන්. රිෆ්‍රෙෂ් වෙනවා නම් ආදන්නෝ පැල්වත්ත කිරිතේකක් වගේම පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් බර්න්න පුළුවන්. ඔට රසට ගුණට උකුවට හොඳ කිරි රසයක් එක්ක පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එකක් බීලා පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ආපහු වැඩ ටික ගැම්මෙන් කරගෙන යන්න පුළුවන්. එහෙනම් මතක කරලා ගන්නකොට පැල්වත්ත කිරිතේකක් එහෙම නැත්නම් පැල්වත්ත ඩ්‍රින්කින් යෝගට් එක ගන්න අමතක කරන්න එපා.
0: පැල්වත්ත කියන්නේ අපේ රටේ අපේම දෙයක්.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පානීය ජලයේ සැපීමේදී බස්සහිර පළාතේ ඉවත යන ජල ප්‍රමාණය 37.5% බවට හඳුනාගෙන තිබෙනවා. මහරගම, පිළියන්දල, හෝමාගම සහ හෝකන්ද්‍ර ප්‍රදේශවල පානීය ජලය මෙලෙස අපත යන බවටයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ප්‍රදේශ ඉලක්ක කරගනිමින් රුපියල් බිලියන 30ක වියදමකින් පානීය ජල නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට මෙවැනි විට කටයුතු සූදානම් කර තිබෙනවා. විවිධ හේතුන් මත පිරිසුදු පානීය ජලය පද්ධතින් ඉවත් වීම හේතුන් 60ක් පමණ හඳුනා ගත්තා. මෙම හානිය 18% මට්ටමක දක්වා අඩුපාඩු කිරීම කටයුතු කරන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ. මෙම වැඩපිළිවෙල ඊයේ ආරම්භ කරනුයේ නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සාමාන්‍ය අධිකාරිය අතුරු ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් ඊට සහභාගී වුණා. ගාසා තීරයේ ජනගහනය අඩු කිරීම සඳහා ඊශ්‍රායලයේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ගාසා තීරයේ සිටින පලස්තීන වැසියන් ඉවත් කිරීම සඳහා ඉදිරියේදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. ඒ ගාසා තීරයෙන් පලස්තීන වැසියන් ඉවත් කිරීම ජනගහනය අඩු කිරීමට එකම විසඳුමක් බව පෙන්වා දෙමින් සහ ඊශ්‍රායලය මුහුදෙන් ගෝනින් සහ හැකි සෑම ආකාරයකින්ම සිදු කිරීමට සූදානම් බව පෙන්වා දෙමින් ඊට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහයෝගය ලබා දෙනු ඇතැයිද ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ලක්නෙ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්නෙ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: 11:04 දැන් වෙලාව.
2: ප්‍රේමණීය බදාදා දසුන් විත් යෂෝ
3: 18 වංගුව.
1: ප්‍රේමණීය බදාදාගේ 18 වංගුවේ දෙවෙනි පැය අපි පටන් ගන්න ඉක්මනට මේ පැතර මෙසේජ් එකක් ඉවන්න.
4: අර පුළුවන් 0703 93 5 93 7 ඉක්මනට මැසේජ් එකක් ඉවන්න. ලස්සන සින්දු අහන්න 70 80 දශකයට යන්න ආටත් පුළුවන්.

0: පෙරවර 11 විනාඩි 10යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011.
3: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි.
6: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
7: ක්‍රිමිරාජ සුවසනේ
8: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
9: ක්‍රිමිරාජ සුවසනේ.
8: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
10: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
11: උදේ 11:13
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
13: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
14: ප්‍රේමණීය බදාදා
15: දසන් විත් යෂෝ
16: 18 වංගුව
17: යෂෝ. වා හිතන්නේ
18: මොකද්ද
17: ලෝකෙ වැඩියෙන්ම වටිනාකම තියෙන මොනව ගැන කියලාද? මොනවටද කියලාද?
18: හෝ
17: ලොකු මිලක් ලැබෙන්නේ මොනවට කියලාද?
18: මට එක පාරට හිතාගන්න චුට්ටක් අමාරුයිනේ.
17: අයියෝ
18: මොකද්ද?
17: රත්තරන් කියලා හිතෙන්නේ නැද්ද? ඊට පස්සේ ප්ලැටිනම් කියලා හිතෙන්නේ නැද්ද? නෑ මොකක්වත් එහෙම උත්තරයක් නැද්ද?
18: උත්තරයක් තියෙනවා.
17: මොකද්ද කියන්න?
18: ඕ හිතාගන්න බෑ වගේ.
17: ලෝකෙ වටිනාකමින් වැඩිම දේවල් තමයි
18: මොනවාද?
17: අයිඩියා කියන්නේ.
18: හරි.
17: හරිද? අර ලස්සන පෝස්ට් එකක් අකමුණ මම ඒකයි මේ කතාව කිව්වේ. මම ඒ කතාව ඉතුරු ටික කියන්නම් ඒ කියලා. බලගත්ු මනසක් අදහස් ගැන සාකච්ඡා කරනවා. ඒ කියන්නේ හොඳ මනසක්, ක්ලියර් මයින්ඩ් එකක්
18: තියෙන
17: කෙනෙක් හැම වෙලේම කතා කරන්නේ
18: හොඳ දේවල්
17: අදහස් ගැන.
18: ඔව්.
17: අදහස් කියලා කියන අයිඩියානේ.
18: ඔව්.
17: ඒක තමයි මම ලෝකේ වටිනාම දේ මොකද්ද කියලා අහුවාම කෙනෙක්ට සමහරලාට දෙන්න පුළුවන් උත්තර ඇතුලේ
18: තියෙන එකක්.
17: එකක්.
18: හරි.
17: තමයි අයිඩියා.
18: ඔව්.
17: අදහස්. මොකද දන්නවද? දැන් ලෝකේ මේ වෙලාවේ හිතනවා නම් කෙනෙක්ට හඳට යන්න ඕන කියලා.
18: ඔව්.
17: හඳ ගේන්න, හඳට යන්න මට පැයෙන් යන්න පුළුවන් කියලා
18: හිතුවොත්. හරි.
17: හිතුවට වඩා නෑ ඒක ක්‍රියාත්මක කරන්න
18: ඕනේ.
17: ඒ කියන්නේ දැන් උභාතේ තියෙන ජංගම දුරකථනය නිර්මාණය වෙන්නේ අයිඩියා එක්කින්නේ.
18: ඔව්.
17: හරිද?
18: හරි.
17: ඒ වගේම තමයි නාසායතනයේ ඉරට ගිහිල්ලා ඉන්නෙත්, හඳට ගිහිල්ලා ඉන්නෙත්, ග්‍රහලෝක නිරීක්ෂණය කරන්නෙත් කාගේ හරි මිනිස්සෙක්ගේ අයිඩියා එකක් මත නිර්මාණය කරපු දෙයකින්.
18: ඔව්.
17: හරිද?
18: හරි.
17: ඔබට මේ වෙලාවේ අපි භෞතිකව පාවිච්චි කරන සියලු දේවල් නිර්මාණය වෙන්නේ අයිඩියා.
18: අයිඩියා එකකින්. හරි.
17: ඒ නිසා ලෝකේ මේ වෙලාවේ වටිනාම දේ තමයි
18: අයිඩියා එක.
17: අයිඩියා කියලා. ඒව මිලදී ගන්නත් ලෝකේ ඕන තරම්
18: මිනිස්සු ඉන්නවා.
17: මිනිස්සු ඉන්නවා. ආයතන තියෙනවා. කම්පැනි තියෙනවා. කියන්නේ කාට හරි පුළුවන් නම්
18: නිර්මාණශීලී වෙන්න, හොඳ අදහසක් එක්ක වැඩ ටික පටන් ගන්න,
17: අයිඩියා එකක් ගන්න.
18: ඔව්.
17: මම මෙන්න මේ දේ හදනවා මෙන්න මේ විදිහට හදන්නේ මේකෙන් මෙන්න මේ දේ කරන්න පුළුවන් මේ දේ ගැන ලෝකෙ තාම කවුරුත් තාම කතා කරලා නැහැ මේක මෙහෙම කරපුවා මෙච්චර ආර්ථික ප්‍රතිලාභයක් එකතු කරගන්න පුළුවන් එහෙම කියලා කාට හරි අයිඩියා එකක් අරගෙන අලුත් නිෂ්පාදනයක් ප්‍රොඩක්ෂන් එකක් වෙනුවෙන් අලුත් මානයක් වෙනුවෙන් යන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් ඒක මිල කරන්න බෑ එහෙම සමහර වෙලාවට පරිණත විචය වගේම ඔබ වගේ යොවුන් වියේ ඉන්න අයත් ඒ වගේ දේවල් එක්ක ගනුදෙනු කරනවා මේ වෙලාවේ.
18: ඔව්.
17: ඒකයි මම කිව්වේ බලගත්ු මනසක් අදහස් ගැන තමයි නිතරම කතා කරන්නේ. සාමාන්‍ය මනසක් සිදුවීම් ගැන කාකච්ඡා කරනවා.
18: ඔව්.
17: ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මොකද්ද? අරතන බස් එකක්
18: හැදේ. ඔව්.
17: නේද? නේ අර අර
18: එයාගේ මෙයාගේ දේවල් නේද?
17: ඔව්. එයා මෙන්න මෙහෙම කිව්වා. අර බලන්න අරක හරිද කියලා.
18: ඔව්.
17: අනේ මන් දන්නේ. කොහොමනේ කතා කරන සිදුවීම් ගැන කතා කරන්නේ? දුර්වලම මනසක් තියෙන මිනිස්සු මොකද කරන්නේ
18: මිනිස්සු
17: ගැන කතා කරන්නේ කොටෙන්ම කිව්වොත් ඕපාදූප ගැන කතා කරන්නේ හරිද එනිසා ඔබ මේ ගොඩවල් තුනේ මොන ගොඩටද වැටෙන්නේ කියලා ඔබ හිතන්න
18: චුට්ටක්
17: ඔබ මේ වෙලාවේ ඔය ගොඩවල් තුනේ මොන ඔබ මේ වෙලාවේ ඔය ගොඩවල් තුනේ මොන ගොඩක හිටියත් ඔබ යන්න පළවෙනි ගොඩට
18: අනිවාර්යයෙන්ම
17: අදහස් ගැන කතා කරන තැනට ඔබ යන්න එතකොට ඔබට පුළුවන්
18: ජීවිතේට වටිනාකමක් එකතු කරගන්නේ
17: අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් අලුත් පියවරක් ඉස්සරහට තියන්න ඔබට පුළුවන් අලුත් විදිහට ලෝකේ දකින්න

0: අචරවිට ප්‍රත්නායකයන් ගීත ගායන කළ පෙරවරු කළහයි විනාඩි 20යි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: 18 වංගුව
0: දහට වංගුවේ අද අපි ඉන්නේ ප්‍රේමණීය බදාදාවේ. හරිද?
4: හරි.
0: අපි මීළඟට තෝරගත්තේ
4: මොකද්ද?
0: HR ජෝතිපාල ගායනා කරන මෙන්න මේ ගීතය.
5: කඳුළු බොන
0: මේ ගීතය අහන්න කලින්
4: හරි
0: කියන්න මතක් කරන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.
4: ඔව්.
0: කියන්න බලන්න.
4: අපිට ඉන්නවා අපි ළඟින් පැල්වත්ත නිෂ්පාදන. ඔයා දන්නවනේ වෙළඳපොලේ අපි මොනා හරි වෙළඳ නාමයක් එක්ක හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන විශ්වාසවන්ත ප්‍රඩක්ට් එකක් මිලදී ගන්නවා නම් ඔයාට පැල්වත්ත නිෂ්පාදනම තමයි. කිරියාක්ෂිත නිෂ්පාදනයක් ඔයා මිලදී ගන්නකොට හොඳ නමක් හොය හොය හිටියන ඔයා බය නැතුව පැල්වත්ත නිෂ්පාදනම ගන්න. ඔයාට පුළුවන් පැල්වත්ත කිරිපිටි, පැල්වත්ත යෝගට්, පැල්වත්ත අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ඔයාට පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්ක විශ්වාසයෙන් ගන්න.
0: ඒ වගේම තමයි කෝටිපතියෙක් වෙන්න අදහසක් තියෙනවා නම්
4: ඔයාට හීන විතරක් තිබිලා හරියන්නේ නැහැනේ. ආඩ පුංචි තල්ලුවක් දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් ඔයාලගේ දින පුංචි රුපියල් 40 ඔය දාන නිධානයේ ලොතරැයි පත අරගෙන බලන්න.
0: ඔබට පුළුවන් අනිවාර්යයෙන්ම කෝටිපතියෙක් වෙන්න.

0: එහෙම කියපු කීදෙනෙක් කීසරයක් දාලා ගිහිල්ලා ඇද්දනේ.
1: ඒක තමයි මටත් තවපු ප්‍රශ්නය.
0: එචර් ජෝතිපාල මහතා ගීතේ ගායනා කළේ. මේ ප්‍රවෘත්තියක් වාර්තා වුණා අද. හරිද? මේක ටිකක් හද කම්පා කරන ප්‍රවෘත්තියක්. කුබුග්ගස් 500ක් විනාශයි. ඒක තියෙන්නේ ගිනි තැබීමකින් වනාත විල්ලුව නෙළුම් වැවේ. කුබුග්ගස් 500ක් විනාශයි කියලා තමයි මේ ප්‍රවෘත්තිය තියෙන්නේ. පරිසර වේදින් තමයි මේ චෝදනාව කරන්නේ. හරිද? දැන් ඇත්තටම කුබුග්ගස් කියන්නේ මොනවද? ගොඩක් අය දන්නවා. හරිද? හැබැයි මේකේ තියෙන වටිනාකම ඔබ
1: දන්නවද?
0: ගහ හඳුනන තරමටම දන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. එහෙම දන්නවනම් කවුරුත් මෙහෙම මේවා
1: විනාශ කරන්නේ නැහැ.
0: ගිනි තියලා විනාශ කරන්නේ නැහැ.
1: ඔව්.
0: ඇත්තටම කුඹුක් කියලා කියන්නේ යටි ජල ස්තරයක්
1: තියෙනවා.
0: රැකගන්න බොහෝ සෙයින් පිටුබලයක් සපේන පිටුවහල් වෙන,
1: ඒ
0: කියන්නේ අපිට සහය වෙන, උදව් වෙන ශාකයක්. මේ ශාකයේ ඇතුලේ ගොඩාක් කාලවලට අර ඔබට මතක නම් මේ පහුගිය කාලේ අපි සෑහෙන කතා කරන්නේ වකුගඩු රෝගය ගැන.
1: ඔව්.
0: එතකොට වකුගඩු රෝගයේ හැදෙන්න ජල අංශුවල තියෙන සංඝටකයන් ඉවත් කරලා ඒක නිවැරදි කරන්න කුබුග්ගහෙන් ලැබෙන දායකත්වය ප්‍රශංසනීයයි.
1: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි කුබුක් කියලා කියන්නේ එක තැනකට ওই ජල ස්තරය ආරක්ෂා කරන්න ලොකු මෙහෙයක් කරන ශාකයක් වගේම හොඳ ඖෂධයක්.
1: ඔව්.
0: ඖෂධීය ශාකයක්.
1: ඒ වගේම තමයි දසුන් අපේ වාතය පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගස් කියලා කියන්නේ අපිට හරි සබා දහමෙන් ලැබුණු තෑග්ගක්නේ. එතකොට මේ ගස්වල වායුගෝලයේ දැන් තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අවශෝෂණය කරගෙන උරාගෙන අපිට ඔක්සිජන් ලබා දෙනවානේ. අපිට හොඳට හුස්ම ටිකක් ගන්න පුළුවන් වෙනවා මේ තියෙන ගස්වලින්. ඉතින් මේ වගේ දේවල් විනාශ කරාම අපිට මේ දේවල් හම්බ වෙයිද? චුට්ටක් හිතලා බලන්න නේද?
0: අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම කුඹුක් ගහක් යට තියෙන ලිඳකින් නාපුහම හිඟට දැනෙන සිසිලස
1: කොහොමද?
0: ඔව් කුඹුකේ ලිඳ ළඟදී කියලා කියන්නේ ඒක
1: නේ. ඔව්.
0: හරි ඒක වෙනමම ලල් එකක්.
1: ඔව්.
0: හරිද? වෙනමම ආශ්වාදයක්.
1: ඒ වගේම තමයි දසුන් දැන් අර පරිසරයේ දැන් අපි එල්ලිනෝ ගැන කතා කරනවා. උෂ්ණත්වය වැඩි වැඩි වැඩි, රස්නෙ වැඩි. එළියට ගිහම කලන්ත වගේ කියලා කියනවා. හැබැයි ඔයා දන්නවද? දැන් පරිසර උෂ්ණත්වය අඩු කරන ලොකු මෙහෙයක් කරනවා මේ කුඹු ගස් වලින්. ඉතින් මේ උෂ්ණත්වය අඩු කරගන්න, සෙවන ලබා දෙන්න, ඉතින් ඔයා දන්නවනම් මේවා විනාශ කරන්න එපයි. තරම්ම වටිනවා අපිට.
0: ඔව්. ඒක එක පැත්තක්නේ. අනෙක් පැත්තේ මේකේ තියෙන මේ ඖෂධීය වටිනාකම, මේ කුඹු ගස් වල තියෙන ඖෂධීය වටිනාකම මට මතකයි. සාමාන්‍යයෙන් ඉස්සර හිටියේ ඔය ගමේ වෙද මහත්තයානේ.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් ඔය ගවයේ කුගේ තුවාලයක් හැදුනහම එහෙම ඔය කුබුක් ගහේ පොත්තයි.
1: ඔව්.
0: අමුකහයි එකට උරච්චි කරලා එතන
1: ගානවා.
0: එතකොට මොකද අර උතන තියෙන්නේ අර මේ කුබුක් පොත්තේ තියෙන ඝන කහට.
1: ඔව්.
0: ඔය කහට ඒ තුවාලෙ මත
1: රැඳෙනවා.
0: රැඳෙන තත්ත්වයක් විදිහට වෙන්න කහ වලින් කරන්නේ විස බීජ විනාශ කරනවා. එතකොට විස බීජ විනාශ කරාට පස්සේ ඒ මතම අර කහට තට්ටු වෙනඳ
1: ආයි
0: විස බීජේ නැහැ. ඒ තුවාලෙ තරම හොඳ
1: වෙනවා.
0: ඔය තමයි එකක්.
1: හරිද?
0: ඊට පස්සේ ඇත්තටම යම් ආකාරයක ඒක මිනිස්සුන්ගේ රෝගතාවයන් වෙනුවෙනොත් භාවිතයට ගන්නවා.
1: ඉතින් ආදන්නද කුඹුක් පොත්ත කියලා කියන ගොඩාක් අපි අර කිව්වා වගේම ಗುಣ තියෙන දෙයක්. ඒ වගේම තමයි දසන් කුඹුක් ලීය කියලා කියන්නේ.
0: අර ඔයා තාම කිව්වේ නෑනේ මේක මිනිස්සුන්ගේ වැඩේට තෝරන වෙනවනේ. ඖෂධයක් විදිහටත් මිනිස්සු පාවිච්චි කරනවා. මොකද කැඩුම් බිඳුම් වලට පාවිච්චි
1: කරනවා. හරිද?
0: එතකොට යම් තැනකදී සෙම්පිත් හෘද රෝග වලට ඒ වගේ දේවල් වලටත් යම් ආකාරයක අර බෙහෙත් වට්ටෝරුව ඇතුලේ කුඹුක් පොතු පාවිච්චියට ගන්නවා. අර ඔබ කිව්ව කුඹුක් ලී.
1: ඔව්.
0: ඒ ගැන නොකිය ඉන්න තරමටම හොඳයි. මොකද නැත්තම් තියෙන ගස් ටිකත් කපයි.
1: ඔව්.
0: නේ. නැත්තම් මොකද ඉස්සර තෛල නැති කාලේ සමහර වෙලාවට මිනිස්සු කුඹුක් ගස් ඉරලා.
1: ඔව්.
0: ඒක මඩේ යට හංගලා. ඒක පදම් කරලා අරගෙන.
1: ඔව්.
0: අර ගේ මතු පිට ඒවා තෛල විදිහට
1: තියනවා නේද?
0: අතුරනවා.
1: ලොකු සිසිලසක් දැනෙනවා ගෙදරට ගියාම. ලොකු සිසිලසක්
0: දරනවා. දැනෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් වතුර වැටුනහම දිරන්නේ නැහැ
1: නේ. ඔව්.
0: කුඹුක් කියලා කියන්නේ වතුර වැටුනහම ශක්තිමත් වෙන වතුර උරා ගන්න.
1: ඒ
0: නිසා ගොඩක් වෙලාවට ඒ කට්ටියව පාවිච්චි කළා. හැබැයි දැන් කුඹුක් ගහක් එහෙම කපන්න තියා හිතන්නවත්
1: බෑ.
0: මොකද මේල් නිනෝ දෙන වදේ දැක්කාම එහෙම හිතන්නත් බෑ.

0: ਹੋ ਗਿਆ ਤਾਂ ਮੈਂ ਡੋਨਲਡ ਟਰੰਪ ਕੇ ਲਾ ਤੇ ਉਹਨਾਂ ਨੇ ਤਾਂ ਹੰਦਾ ਤਵੇ ਕੇ ਲਾ
1: ਓ
0: ලංකාව අපි කියලා කියන්නේ නැති විදන්නේ නේ.
1: ඒක තමයිනේ. පලාගිනේමු චුට්ටක් අපි.
0: අපේ කියනවනම් නේ.
1: ඔව්.
0: කොහොම නමුත් මේ ලෝකේ මේ වෙලාවේ ටිකක් උණුසුම් වෙලා තියෙනවා.
1: හා.
0: ඒ වගේම තමයි ඔබ දන්නවා එක තැනකදී එක තැනක වෙඩි ශබ්දයක් ඇහුනොත් ලෝකේ තව තැන් 10කින් වෙඩි ශබ්ද මතුවෙන තරමටම ලෝකේ ගිනි අරගෙන තියෙනවා. එක තැනකදී රුසියානු යුක්‍රේන යුද්ධයේ දරුණු විදිහට මේ වෙලාව යනවා. අනෙක් පැත්තෙන් ඇමරිකා ඉරාන ගැටුම ඊට පස්සේ ඊශ්‍රායල් පලස්තීන ඉරාන ඒ වගේම අනෙක් පැත්තෙන් හුතී කැරලිකරුවන්ගේ මේ තත්ත්වයන් මේ සියල්ල එක්ක මැද පෙරදිග කලාපේ උණුසුම් වෙලා තියෙන අර පැත්තෙන් රුසියාවයි යුක්‍රේනයේ අතර තියෙන යුද ගැටුම් තීව්‍ර වෙමින් තියෙනවා. කෝතනකදිවත් අපිට පේන්නේ නැහැ යම් ආකාරයක මේක සමහන් කරගන්න ඕන කියලා.
1: ඉස්සර හිතනවා මාරුයි නේද?
0: ඔව්. ඉස්සර මේ අශෝ යම් තැනක ලෝකයේ දිහා බලපුවාම අපිට පෙනුනේ කොළ පාට ස්වභාවයක්, නිල් පාට ස්වභාවයක්. ඒකේ ගිනිදළු නැගුණේ නැහැ. හැබැයි දැන් අහසට නැංගගහම ලෝකේ පේන්නේ හැමතැනම ගිනිදළු. මේක එච්චර හොඳ නැහැ. මානව වර්ගයාගේ පැවැත්මටත් මේකේ තරම් හොඳ දෙයක් නෙවෙයි. අපි ජීවත් වෙලා අනික්ම යන්න පුළුවන්. හැබැයි අනාගත පරපුරට මේවා
1: ඉතුරු කරන්න ඕනේ අපි.
0: ඉතුරු කරන්න ඕන. යුදගිනි නිවෙන්න ඕන. අනේකා පිළිබඳ සහකම්පනයක් තියෙන්න ඕන.
1: තව කෙනෙකු දැනෙන්න ඕනේ අපිට නේද?
0: දැනෙන්න ඕන. එහෙම වුණාම තමයි ලෝකෙ සුවපත් වෙන්නේ. කොහොම නමුත් මේ යුක්‍රේන රුසියානු යුද්ධෙට උතුරු කොරියාවේ නායකයා ලොකු සපෝට් එකක් දෙනවා. ඒ එහෙම දෙන්නේ ඔවුන් අතර තියෙනවා මේ ආරක්ෂක කිවිසුමක්. ඒ අනුව තමයි ඔහු එක තැනකදී සෙබළුන් යොදන අනෙක් පැත්තෙන් අවි ආයුධ සැපයීම කරනවා. හරිද? ඒ උන් අතර තියෙන ගිවිසුම් ප්‍රකාරව. හරිද? කොහොම නමුත් උතුරු කොරියාවයි රුසියාවයි යාකරන
1: පාලමක් හදලා තියෙනවා.
0: පාලමක් හදලා තියෙනවා. හරිද? දැන් ওই පාලම 2024 මේ තමයි හදන තීරණය කරලා තියෙන්නේ. රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් උතුරු කොරියානු සංචාරයට ගියාට පස්සේ ඒ වුණු සාකච්ඡාවක් එක්ක. ඒ අනුව ඔන්න දැන් පාලම හදලා ඉවරයි විවෘත කළා. දැන් මේ පාලමෙන් යන්න පුළුවන්කම තියෙනවා රුසියාවට, උතුරු කොරියානුවන්ට, උතුරු කොරියානුවන්ට එන්න පුළුවන්කම තියෙනවා රුසියාවට. දැන් කොහොම තියෙද්දී නම් ওই தත්ත්වය හොඳයි කියන්නකෝ. උතුරු කොරියානු நாயකයා ඉන්න தත්ත්වෙත් එක්ක හදිස්සියවත් උතුරු කොරියාව රුසියාවත් එක තරහ වුණොත්
1: මොකද වෙන්නේ?
0: මොකද වෙන්නේ?
1: ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ කියනවානේ.
0: පාලම නම් ඕන වෙන්න පුළුවා.
1: ඒ වුණාට
0: කල්පනා කරන්නේ අනාගතේ උමු තරහ වුණොත් මොකක් වෙයිද?
1: ඒක තමයි වැඩේ.
0: සමහර තැන්වල උතුරු කොරියානු නායකයා දක්වන ප්‍රතිචාරත් එක්ක මෙහෙම පාලමක් හැදුන එකත් පුදුමයක්.
1: ඔව්.

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් පලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් පලස් කිනවා
3: පත්තරේ අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: ශාස්තරය දන්න අයයි සූස්තරය දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර්ජෙන්

0: T-Mobile Fiber'ı gelene mi fit kıran? Okuma devices kanı kıran? Gaming world'a low latency, fast and stable, unlimited. Doğru kanı package rasa. SLT Mobile Fiber.
1: Kaatak kalın patlar vistarı samagı alıp mı turu turdan ağanla? Unu sunmanı teşi pahalanıya. Vidis, Krida, turu turu savistarı mı?
2: Lakana, Moğolun Esen.
3: Sama anugrahaya.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: 11:43
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
7: ප්‍රේමනීය බදාදා
8: දසන් විත් යෂෝ
9: විජයරත්න වරකගුඩ මහත්මිය ගායනා කරන ගීතයක් මම තෝරගත්ත මීළඟට අද ප්‍රේමණීය බදාදාවේ එකතු වෙලා අහන්න. ඊට කලින් මතක් කරන්න කාරණාවක් තියෙනවා.
5: එතුමයි ආතෝ මොනහරි ආගේ ඇස්වල ප්‍රශ්නයක් තිබුණා නම් අර කන්නාඩි දෙකක් ගන්න ඕනකමක් තිබුණා නම් එහෙම නැත්නම් වාගේ gedara ඉන්න කෙනෙක්ට මේ ගැන අරන් දෙන්න ඕනකමක් තිබුණා නම් විශ්වාසවන්ත හොඳම තැන තමයි ලෙස්ටික් අයිකිය හොස්ටල් එක කියලා කියන්නේ නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරු මුල. ඉතින් ඇස් කන්නාඩි විතරක් නෙවෙයි ආර පුළුවන් ඇසේ සුදිවත් කරගැනීමේ සැත්කමක් දිය වැඩි ආසායනය ළම ආක්ෂි සායනය මේ හැමදේම කරගන්න හොඳම තැන තමයි ලෙස්ටික් අයිකිය හොස්ටල් එක කියලා කියන්නේ නොහාට නම්බර් එක මතක් කරන්න 0775-64-78-478 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලට තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්.
9: අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා අපි මතක් කරමු ඉක්මනටම.
5: ඔව් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් අපි හිතුවා Facebook එක පැත්තට යන්න. Facebook එක පැත්තෙන් ඔයාලට එන්න පුළුවන් අපි දෙන්න වහන්න. දිලිනි අපි වහගෙන ඉන්නවා මේ වෙලාවේ. ඉතින් බොහොම ස්තුතියි දිලිනි. ඒ වගේම අනුෂා වහගෙන ඉන්නවා කියලා අපිට normal message එකක් දාලා තියෙනවා. අනුෂාවත් එකතු කරගෙන මහේෂාවත් එකතු කරගෙන අපි ආ මේ සින්දු අහන්න.

0: 11 52
1: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನ ಕ್ಲಪಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಆರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆರತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯಾಯ್
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತೇಕಿ ದಿನ ತೇಕಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರಾಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್ನ
3: ಪ್ರೇಮನೀಯ ಬದಾದ
1: ದಸನ್ ವಿತ್ ಯಶೋ
4: ದಾಟ ವಂಗುವ
0: දහට වංගුවෙන් අපි දෙවෙනි පැයටත් සමුදින්න වෙලාව ඇවිල්ලා අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්න අපි ඉක්මනට මතක් කරගෙන යමු.
5: අපිට මෙසේජ් කියලා දිනා තුසිතෝ තුසිත කියලා දිනා අද ලස්සන වැඩසටහනක් කියලා බොහොම ස්තුතියි තුසිතෝ. ඉතින් මේ වෙනස දුපු අපි බලාපොරොත්තු වෙන්නේ කියලා දිනා. ඉතින් අද දවසර ගොඩාක් දෙනෙක් කැමති නේද දසුන්?
0: අනිවාර්යයෙන්ම.
5: ඔව් ඉතින් ඒ විදිහට අපි වෙනසක් කරා. මහේෂ් රණවීර කියලා දිනවා නයිස් ප්‍රසන්ටේෂන් ගුඩ් ලක් කියලා බොහොම ස්තුතියි. ඔෂාන් බ්‍රෙන්ඩ් නෝව එකතු කරගන්නු අපේ Facebook එක පැත්තෙන් තමයි මේ එකතු කරගන්නේ කට්ටිය. නිසංසලා ඔයාව එකතු කරගන්න ඕනේ වගේම සතීෂ් ඉන්නව අපි වහගෙන නයිස් ප්‍රසන්ටේෂන් ගුඩ් ලක් කියලා තිනෝ ප්‍රියා බොහොම ස්තුතියි ප්‍රියා ඔය වගේම අරත් මුලන් මේ විදිහට මැසේජ් එවන්න අපිත් එක්ක අද ප්‍රේමණීය බදාදා ලස්සන සින්දු අහන්න එකතු වෙන්න
0: Facebook එකේ පැත්තේ යන්න බෑ මේ 80 දශකයේ කට්ටිය තමයි දැන් ඉන්නේ
5: නේ ඒක තමයිනේ අපිත් වෙනසක් කරමුද
0: කරමු ඒ කියන්නේ 80 කොච්චර ලස්සන වෙන්නේ නැද්ද නේ ඒ කාලේ
5: ඒක තමයිනේ ඒව නැති වෙනකොට තමයි අපිට අගේ වැඩි වෙන්නේ
0: මේ ආත්මාලියනගේ

0: යශෝ මේ වෙලාවට තමයි ගොඩක් වෙලාවට අදා දිනවා ගන්න කෝටියයි කියලා යනවා නේද?
1: ඔව්.
0: ටිකට් විකුණගෙන පාර යනවා නේද? දුවලා ගිහිල්ලා ගන්න.
1: ඔය ධන නිධානයේ ලතර අයියෝ වගේ ජීවිතේ හේනවලට පාරකින හොඳම තැන තමයි ධන නිධානය කියලා කියන්නේ. පොන්චි රුපියල් 40ක් වියදම් කරලා දැම්ම ගිහිල්ලා ඉක්මනට ලතර අයිය කරගෙන බලන්න.
0: කෝටිපතියෙක් වෙනවම තමයි ඈ.
1: අහහ.
0: බය නැතුව ගන්න රුපියල් 40ක් තියලා.
1: ධන නිධානයෝ

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙතගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: යුත්තකගේ නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: ප්‍රවෘත්ති සිරස්තල
7: ඉන්දිය ආරක්ෂක ඇමති ජනපති අනුර මුණ ගැසෙයි. මෛත්‍රී ගුණරත්න අත්සන් කළ ගල්ලඟුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක්. මැදපෙරදිග යළි ඇවිලේ ලෝක තෙල් මිලටත් දැඩි බලපෑ. ඩුබාහිදී ඇල්ලූ කොණ්ඩ රංචි CIDට. දශක දෙකක් වතුකම්කරුවන්ට නොගෙවූ ETF EPF කඩිනමින් ගෙවීමේ තීරණයක්. මැලේරියාව සහ පිටගැස්ම තුරන් කළ ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇගීම්. ඉරාන තෙල් නැව් පහකට ඇමරිකාවෙන් ප්‍රහාර. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීප මිතුරන් වන අතර අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉන්දියාව සෑම විටම සොදනම් බව ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජ්නාථ් සිං මහතා පවසනවා තුන්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා හෙට දිවයිනේ දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි ඉන්දිය ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමන්විත ඉහළ ප්‍රනියෝජිත පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. සංචාරයේ අතරතුර රාජ්නාත් සිං මහතා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ නායකින් හමු වී සාකච්ඡා පැවැත්වීම නියමිතයි. මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සහභාගිතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු නැති බවයි වාර්තා වන්නේ. මේ අතර දෙවිහිඳ පැමිණි ඉන්දිය ආරක්ෂක මාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණා. ඉන්දිය ආරක්ෂක මාත්‍යවරයා එහිදී හින්දි භාෂාවෙන් රැසී සිටි පිරිස අමතමින් අදහස් පළ කළා. ඉන්දිය ආරක්ෂක මාත්‍ය රාජ්නාත් සිං මහතා සඳහන් කර ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීප මිතුරන් වන අතර අර්බුදකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඉන්දියාව සෑම විටම සූදානම් බවයි. පහළ ආදායමේ සිට මැදි ආදායම රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබා ඇති බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පවසනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමරුම් උත්සවයකට එක්වෙමින්. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යවසායකින් 5 දෙනාට මෙහිදී සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරුණා. උත්සවයේදී අදහස් පළ කළ සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් රටක් ලෙස ඔසවා තැබීම විශාල ඉලක්කයක් බවයි. එම ඉලක්කයට පිවිසීමේදී කාන්තාවන් සුවිශේෂී කොටසක් බවද අමාත්‍යවරිය කියා සිටියා.
8: පහළ ආදායම් මට්ටමේ හිටපු රටක ඉඳලා මැදි ආදායම් රටක් බවට අපි දැන් ලංකාව ඔසවා තබා තිබෙනවා. හැබැයි මේක ඉහළ ආදායම් මට්ටමට යනවා කියලා කියන එක ඊට වඩා විශාල ඉලක්කයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒ වර්ධනය සඳහා ඒ සංවර්ධන ඉලක්ක සඳහා අපිට ප්‍රවේශ වෙද්දී කාන්තාවන් කියන්නේ විශේෂම ඉලක්කයක්. එතකොට අපි ඉලක්ක කරනවා ආර්ථික සංවර්ධනය වගේම සමාජ සුභ සාධනය සඳහාත් අපි අරමුණු කරගත්තු රාජ්‍යයක් බවට පත් වෙන්න ඕනේ කියන එක. වංචා දූෂණ අවම කරලා තිබෙනවා. ඒ වගේම නීතිය බලාත්මක නීතියේ ස්වාධිපත්‍ය හොඳින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවට පත් කරලා තිබෙනවා. ඒ එක්කම ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන් වගේම අපි අනිකුත් සමාජීය ආර්ථික සංවර්ධනය සඳහා අපි නොයෙකුත් ව්‍යාපෘති සකස් කරමින් තිබෙනවා.
7: 2015 සහ 2016 කාලවල නොරොච්චෝලේ ලක්විජේ බලාගාරයේට ගල්ලංගුරු මිලදී ගැනීම සඳහා අත්සන් කළ ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක් සිදු වී ඇති බව ගල්ලංගුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේදී හෙළිවුණා. 2016-2015 කාලයේ නොරොච්චෝලේ ලක්විජේ බලාකාරයේට ගල්නඟු මිලදී ගැනීම සඳහා ලිබර්ටි කමොන්ඩේ සමාගම සමග ඇති කරගත් කිවිසුමක කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් ඇමරිකා ඩොලර් 15,75,630 පමණ මූල්‍ය පාඩුවක් සිදු ඇති බව ගල්නඟු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවේ ඊයේ අනාවරණය වුණා. එම අදාළ කිවිසුමකට එකවකට සිටියේ සභාපතිය ලෙස කටයුතු කළ මත්ම ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අස්තන් කළ බවයි ඊයේ සාක්ෂි ලබා දෙමින් එවකට විදුලි බල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ දී අමරතුංග මහතා සඳහන් කළේ. අමරතුංග මහතා එවකට අමාත්‍යංශ ලේකම්වරයා වූ ආචාර්ය සුරේන් බඩකොඩ මහතා විසින් පත් කළ එම ගල්නඟුරු මිලදී ගැනීම පිළිබඳව සහපැලීමට පත් කළ ත්‍රිපුත්කල කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබුණා. ඊයේ සාක්ෂි ලබා දෙමින් අමරතුංග මහතා සඳහන් කළේ 2015 සහ 2016 කාලයේ සිදු ෂණික ගල්නඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් තම කමිටුව පරීක්ෂණයක් සිදු කළ බවයි. මෙහිදී ගැටලුව තිබුණේ ගල්නඟුරු මිලදී ගැනීම පමණක් නොවන බවටයි අනාවරණය වුණේ. අමරතුංග මහතාගේ සාක්ෂි වලට අනුව ගල්නඟුරු වල තාක්ෂණික තත්ත්වය සහ ඒවා නියමිත ප්‍රමිතියෙන් පහළ ගියහොත් සැපියම්කරුවන්ගෙන් අය කළ යුතු දඩිය සම්බන්ධයෙන් ලංසු ලේඛනගතව තිබූ කොන්දේසිද බරපතල වෙනස්කම් වලට ලක්කර තිබුණා. එමෙන්ම තාක්ෂණික ඇගීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කළ කරුණුද මෙස ලෙස අනුකම්පනය කර නොතිබූ බවයි අමරතුංග මහතා කොමිසම හමුවේ කියා සිටියේ. එනම් ගල්නඟුරු වල සල්ප ප්‍රමාණය සහ අලු ප්‍රමාණය අනුව සිදු කළ යුතු මිල ගැලපීම් වලට මෙම ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී තිබුණා. විගණකාධිපතිවරයාද ඊයේ දිනේදී කොමිසම හමුවේ මත වූ සියලු කරුණු 2009 සිට 2016 ජූනි දක්වා ලක්මිජේ බලාගාරයට ගල්නඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කළ විශේෂ විගණන වාර්තාවේද සවිස්තරව සඳහන් වනවා. එම වාර්තාව සකස් කර තිබුණේ පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව කළ ඉල්ලීමක් මතයි. දිගුකාලීන ගල්නඟුරු ප්‍රසම්පාදන 6ක් සහ ෂණික ප්‍රසම්පාදන 5ක් එහි පරීක්ෂාවට ලක් කර තිබුණා. විගණකාධිපතිවරයා ගන්නේ කර තිබූ ආකාරයට ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩර් තුනෙන් ඩොලර් 15,75,630 වැඩිපුර ගෙවා තිබෙනවා. විගණකාධිපති වාර්තාව ගෙවීම සිදුවීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ සල්ප සහ අලු මිල ගැලපීමේ සූත්‍ර වෙනස් වී තිබීම පිළිබඳ ලංකා ගල්නඟුරු සමාගම නිසි අවධානය යොමු නොකිරීමක් ලෙසයි. එදා තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්තිගල කමිටුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න මහතාගෙන් ප්‍රශ්න කළ බව අමරතුංග මහතා සඳහන් කළා. එම් ප්‍රශ්න කිරීමේදී අදාළ ගනුදෙනුවෙන් මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා පිළිගත් බවද අමරතුංග මහතා ඊයේ සාක්ෂි දෙමින් සඳහන් කළා. විපක්ෂයේ මර්ධනය කිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා ජනතාව එක්ව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අයිටීන් ඔන්යා පොලිටික්ස් වැඩසටහනට සහභාගී වෙමින්
0: ගරු නැගතුමා ඇත්තටම මේ වැවිලියා මිතුමාගේ ඉල්ලා සිටිනවා මලේගම් ජනතාවට ජාතික ජනබලය කරන වැඩ නිසා අනාථ වී සිටින ඒ දේශපාලනඥයන්ට වෙනම අනාථ නිවාසයක් හදා දෙන්න.
7: පාර්ලිමේන්තුව අද පෙරළුවේ රැස් වුණා. එහිදී වතුකම් කරු ජනතාවගේ ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මනු ගණේෂන් මහතා ප්‍රශ්න කළා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී මැදිහත් වූයේ නියමිත කාලයට වඩා වැඩි වේලාවක් මන්ත්‍රීවරයා සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ලබාගෙන ඇති බවයි.
6: ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 4ක් ජනතාවට සමගින් දුරකථන සාකච්ඡා කරා.
9: මොලේ කල්පනා
6: කරා ගරු මන්ත්‍රීතුමා මොකද කාර මොකද කිව්වේ?
9: මේකට විරයක්
6: තියෙනවා. ජනතාවට රටවට වැඩ තියෙනවා. දැන් ඕගොල්ලන් ආවිල්ලා අරන් ගිහිල්ලා
9: ගරු මන්ත්‍රීතුමා
6: ගරු ජනතාව
9: විනෝදනා
6: කියලා.
9: ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවසන්
7: දශක දෙකකට අධික කාලයක් නොගෙවා තිබූ වතුකම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම හෙට සිදු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා. එය අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
10: එකක් ඔබතුමා නගපු තර්කයක් තියෙනවා. අපි නිවාස 6000ක් හදනවා කිව්වා. ඒක තාම කෙරලා නැහැ කියලා. නිවාස 6000ක් නෙවෙයි, ඊට වැඩි ප්‍රමාණයක් හැදෙනවා. ඔබතුමා දන්නවා නිවාසයක් හදනවා කියන එක මේ දවස්ෙන් දෙකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබතුමා වැඩිපුර පැහැදිලි කරපු හපුතලේ හල්දුම්මුල්ල කබරගල නිවාස 51 ජනාධිපතිතුමා කියලා විවෘත කරපු එක 2023 වසරේ මාර්තු මාසයේ අධික වැස්සත් එක්ක ලයිමක් නායකියා. ගියාට පස්සේ මෙතුමලගේ පාලන කාලේ වහලා තිබුණු අබලන් වෙච්ච තේ කර්මාන්සාලාවක පවුල් 50ක් සහ දරු පැටවුන් එක්ක 200 ගාණක් පදිංචි කරා. අනාථ කඳවුරක් දැම්මා. ඒ කඳවුරේ තමයි පහුගිය දවස් වෙනකම් මේ අය හිටියේ. කඳවුරක හිටපු අයට අපි ගෙවල් 50 ලබා දුන්නා. එතකොට ඒ කාලේ මෙතුමලගේ කාලවල වල තිබුණේ මලේගම් ප්‍රජාවට පර්චස් 7ක ඉඩමක් තමයි දෙනවා කියලා පොරොන්දුව තිබුණේ. අපි ඒක පර්චස් 10 දක්වා වර්ධනය කළා. අපි ඔය පූනාගල හදපු ගෙදරක වටිනාකම අපි දාපු මුදලේ වටිනාකම 182ක් වෙනවා. එතකොට අංග සම්පූර්ණ අපි ගියක් ලබා දුන්නා. එතකොට එදාම පූනාගල තිබුණු උත්සවයේදී ඔබතුමා ඉස්සලා මතු කරා මේ දෙන්නේ හිමිකම් පත්‍රයක් කරදාසියක් විතරයි ඒක වළංගුභාවයක් නැහැ කියලා. මම ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. සින්නක්ක රෝප්පුව ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. හෙට උදෑසන අපි මහනුවරදී බිලියන 45ක් අවුරුදු 20ක් ලබා නොදුන්න වතුකම් කරුවන්ගේ හිඟ අර්ථ සාධක මුදල් හෙට මහනුවරදී අපි ලබලා දෙනවා. එතකොට මෙයාලට වේදනාවක් එනවා. ඒක වෙනම කාරණයක්. ඒ හින්දා අපි ඉවට ඉඩමුත් දෙනවා, ගෙවලුත් දෙනවා, පඩි වැඩි කරලත් දෙනවා, අයිතිවාසිකම් ලබලා දෙනවා කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි.
7: වතුකම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අන් කවරදාටත් වඩා වත්මන් රජයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා.
11: නමුත් අපිට රජයක් හැටියට ගරු කතානායකතුමනි ඕම් කර දේවල් නොකර දේවල් කතා කරන්න වෙලාවක් නැහැ. ඒකට උත්තරේ මේ රටේ ජනතාව දීලා ඉවරයි. ඒ නිසා තමයි අපි ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න નિયમિત වැඩ. ඒක ඇහෙනකොට ඕම්ට කේන්ති යන එක ගැනත් අපිට කරන්න දෙයක් නැහැ ගරු කතානායකතුමනි.
7: මෙහිදී අමාත්‍ය විමල් රත්නායක මහතාද අදහස් පළ කළා.
0: මලේගම් ජනතාවට ජාතික ජනබලය කරන වැඩ නිසා අනාථ වී සිටින ඒ දේශපාලනඥයන්ට වෙනම අනාථ නිවාසයක් හදා දෙන්නේ.
7: විශ්වවිද්‍යාල නිවාසිකාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් මතු කළා.
12: නව නිවාසිකාගාර කොපමණ ප්‍රමාණයක් පිහිටවන්නේද? එමගින් සිසුන් කොපමණ ප්‍රමාණයකට නිවාසික පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේද?
7: අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ඊට පිළිතුරු ලබා දුන්නා.
12: නව නිවාසිකාගාර කොපමණ ප්‍රමාණයක් පිහිටවන්නේද? එමගින් සිසුන් කොපමණ ප්‍රමාණයකට නිවාසික පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේද?
11: 2025 නිවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 376යි 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණයේ උදෙසා රුපියල් මිලියන 453යි වැය ශ්‍රීෂ 126 අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 400යි 2026 නව නේවාසිකාගාර ඉදිකිරීම සඳහා උදෙසා රුපියල් මිලියන 1500යි මේ සියලුම මුදල් දේශීය ප්‍රතිපාදන අපි ණය වෙලා නෙවෙයි මේවා මේ හොස්ටල් ව්‍යාපෘතිය කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් හොස්ටල් පොලිසියක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව UGC එක විසින් සකස් කරමින් පවතින අතර එයට පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධ මාර්ගෝපදේශද ඇතුළත් වේ. ඒ කියන්නේ උන් සූරා කෑමට ලක් නොවන විදිහේ යම්කිසි මිල ගණන්වල ගයිඩ්ලයින්ස් අපි නිකුත් කරන්න දැන් සැලසුම් කරගෙන යනවා. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ස්ථාන ලබා ගැනීමට නොහැකි වන සිසුන්ට ලියාපදිංචි පෞද්ගලික නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකි බවද මෙම ප්‍රතිපත්තිය මගින් පිළිගනු ලබයි. පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන යටතේ නවාතැන් පහසුකම් සනීප ආරක්ෂාව, ආරක්ෂාව, ප්‍රවේශ පහසුකම් දැරිය හැකි මිල සහ ශිෂ්‍ය සුබසාධනය සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
7: ඩුබයිහිදී අත්අඩංගුවරගෙන මේටට පිටුවහල් කළ අපරාධකල්ලි සාමාජිකවද රංජිත් කුමාර හිවන් කොණ්ඩ රංජි අද උදෑසන දිවයිනට රැගෙන ආවා. ඔහු ඩුබයිහිදී අත්අඩංගුවරගන්නේ පසුගිය ජනවාරි 9 වෙනිදා ඉතාලියට පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආරක්ෂකංශය සහ ඩුබයි ආරක්ෂකංශ අතර සම්බන්ධකණින් මේ පුද්ගලයා මේටට රැගෙනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. එවිට ආරක්ෂකංශ විසින් සැකකරු සාහෝගේ බිරිඳ සහ දරුවන්ද අත්අඩංගුවට අතර පසු ඕන් මුදා හැරුණා. හිටපු මාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධකන ලේකම්වරයාට වෙඩි තැබීම සහ පුද්ගලික එම සිදුවීමේදී ඝාතන ලක්වීම සම්බන්ධයෙන් කොණ්ඩරංචි පොලිසියට අවශ්‍ය වූ සිටි සැකකරුවේ. ඊට අමතරව සංවිධානාත්මක ඝාතන රැසකට ඔහු සම්බන්ධ බවටයි අනාවරණය වී තිබෙන්නේ. මැලේරියාව සහ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගීමට ලක් කරනවා. එම ඓතිහාසික ජයග්‍රහණ දෙක අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ඉහළම නිල ඇගීම් සහතිකයේ පින්නමා තිබෙනවා. ඒටිමෝලිස්ටි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ කමිටුවේ 79 වැනි සැසිවාරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ගේබ්‍රියස් මහතා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත එම සහතිකය පිළිගන්වා තිබෙනවා. මෙම ජයග්‍රහණ සෞඛ්‍ය සංවිධාන පමණක් නොව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා. ගර්භණී වවුරුන් සඳහා ලබා දෙන පිටගැස්ම ප්‍රතිශක්තිකරණ ඉන්නත් වැඩසටහනද අඛණ්ඩව රටපුරා ඉතා ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. සමස්ත දකුණු නැගෙනහිර ආසියානු කලාපයේම මැලේරියාවෙන් තොර කලාපයක් කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල දායකත්වයක් ලබා දුන්නා. මාල්දිවයින්ට පසු මෙම කලාපයේ මැලේරියාව තුලං කර දෙවන රට බවටද පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. එල්නිනෝ හේතුවෙන් දිස්ත්‍රික් 8ක ප්‍රාදේශීය ලේකම් කොටස 36ක බලපෑමට ලක් වූ පුද්ගලින් සංඛ්‍යාව 156,000 ඉක්මවා තිබෙනවා. බලපෑම් ලක් වූ පුද්ගලින් ඉලක්ක කර ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොටස 35කට පානීයජල බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි ආපදා කර්මලාකන මධ්‍යස්ථානය සඳහන් කළේ. වීලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 8ක ජනතාවගේ දෛනික කටයුතු වගා කටයුතු සහ පානීයජල සම්පාදනයටද ගැටලු මතුව තිබෙනවා. පානීය ජල ගැටලු වැඩි වශයෙන් වාර්තා වන්නේ මොණ්ඩාකල දිස්ත්‍රික්කයෙන්.
13: මෙච්චර කාලයකට අපි දැනුවත් අපිට මේ වගේ නියගයක් ඇවිල්ලා නැහැ. සතෙකුට කන්න තරම්වත් කනකොල ගහක්වත් නැහැ.
14: කියලා නියගේ තමයි මේ අපිට බලපාලා තියෙන නියගේ තමයි. ඉතින් මේ තරම් මේ නියගයක් මගේ උපන් ජීවිතේට මේ මෙච්චර කාලයකට මේ වගේ නියගයක් ඇවිල්ලා නැහැ.
7: මොණ්ඩාකල දිස්ත්‍රික්කයේ පුද්ගලින් 40,479 දෙනෙකුට පානීය ජලය බෙදා හැරීමට පියවර ගත්තා. මණකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලද පානීය ජලය බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේ.
15: පසුගිය සතියට සාපේක්ෂව යම් වැඩිවීමක් මිහිති අපට වාර්තා වෙනවා. විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගම්ව කොට්ටාසෙන් අපට අලුතෙන්ම වාර්තා වුණා මේ තත්ත්වයත් එක්ක පානීය ජලය ලබා ගැනීම ගැටලුවක් ඇති බව. ඒ අනුවම පවුල් සඳහාත් මේ වෙද්දී පානීය ජලය ලබා දීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ පානීය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී කාර්යක්ෂම ක්‍රියාත්මක වෙනවා. තියෙන තත්ත්වයත් එක්ක බීමට සුසු පානීය ජලය ලබා ගැනීමේ යම් කිසි ගැටලුවක් නැත්නම් ඔබගේ ග්‍රාමීය ආපදා සහන සේවා කමිටුව නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගන්න. එම නැත්තම් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ 0716 807 807 කියන දුරකථන අංකයට අමතමක් ලබා දීලා ඔබගේ ගැටලුව අපට ඉදිරිපත් කරන්න පුළුවන්.
7: 2026-2027 මහකන්නේ වගකටයුතු සැලසුම් කිරීමේ පූර්ව සාකච්ඡාවක් අමාත්‍ය කේටි ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවැත්වුණා. වේලි කාලගුණයේ හැමුවේ වගකටයුතු සැලසුම් කිරීමේ කාලසටහනක්ද එෙහිදී යෝජනා වුණා. වේරසංග වැසිජල අපවහන සහ පරිසර සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ඉදිකළ ඇබිදින මන්තීරුව දෙහිවල ගල්කිස්ස මහනගර සභාවෙත පවරා දී තිබෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංගොතර පාලනයේ මූලික අරමුණු කරගනිමුරේ මෙම ව්‍යාපෘතිය සිදු කරුණේ. වැසිජලයේ නිසි පරිදි බැහැර කිරීමට මෙන්ම පරිසරයේ සංරක්ෂණය කිරීමද ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණක්. ඊට සමගාමීව ඉදිකෙරුණු ඇවිදින මන්තිරුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාව යටතේ පැවතුණා. එහි පාලනයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව වෙත බාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදු කළ උසස් වීම් අභියෝග ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිෂ්ප්‍රභ කළා. උසසීම් ලැබුණ නිලධාරීන් සහ නිලධාරියන් 1050කට ආසන පිරිසකෝයි මේ පෙත්සම් ගුණ කර තිබුණේ. 2019, 20, 21 සහ 23 යන වසරවල පූජ්‍ය ජයසුන්දර, සීඩී වික්‍රමරත්න සහ දේශබන්ධු තෙන්නකෝන් යන හිටපු පොලිස්පතිවරුන්ගේ පාලන කාලවලදී සිදු කළ උසස්වීම් සහ පෙත්සම් වලින් අභියෝග ලක් කර තිබුණා. පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරියෙන් තනතුර දක්වා, පොලිස් සැරියෙන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා සහ උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා කර තිබූ උසස් වීම් අභියෝග ලක් කරමින් ගොනු කර තිබුණේ උසස් වීම් නොලැබුණ නිලධාරීන් විසින්. ඒවා නිෂ්පභ කරමින් මිනිසුන් මඩුල්ල කියා සිටියේ උසස් වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදු වූ බවට අධිකරණයේ සෑහීමට පත් කළ හැකි තොරතුරු පෙත්සම් කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි. ගම්මාන් රැසක් මිය ගැන්වූ වනාලියකු දින හතරක මෙහෙයුමකින් අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා. තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 419 ගම්මානය 1L 2L මාදුරුවාගම මලිබිරණ තැන්න හඟුරන් කැත ගම්මාන ආශ්‍රිතව මාස එකහමාරකට ආසන්න කාලයක් සැරිසරමින් සිටි වනාලියකු හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටියා. ජීවිත සහ දේපල හානි සිදු කරමින් සිටි මෙම වනාලියා අල්ලාගෙන වෙනත් සුදුසු ප්‍රදේශයකට මුදා හැරීමේ මෙහෙයුම් ආරම්භ කරුණේ ඒ අනුවයි. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා පශු වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් තලාව 419 වනජීවී B2 කාර්යාලය නිලධාරීන් සහ වයඹ වනජීවී අල්ලා මුදා ගැනීමේ කණ්ඩායමද මෙම මෙහෙයුමට එක් වුණා. දින හතරක මෙහෙයුමකින් අනතුරුව ඊයේ රාත්‍රියේ වනාලියා සාර්ථකව නිර්වින්දනය කර අල්ලාගෙන තිබෙනවා. මෙම ප්‍රදේශයේ තවත් වනලින් 15ක් පමණ සැරසීම හේතුවෙන් වනාලියා අල්ලා ගැනීමේ මෙහෙයුම දැඩි අසීරුකාරයක් වූ බවයි මෙහෙයුම් නිලධාරීන් සඳහන් කළේ. අමෙරිකානු හමුදාව ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කර තිබෙනවා. අමෙරිකා මාධ්‍යම ආඥාපති කාර්යාලයේ සඳහන් කළේ ඉරාන විපලවීය ආරක්ෂක බලකාය අමෙරිකානු නාවික යුද නෞකාවකට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම තෙල් නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුරකට මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ජෝර්දාන ආරක්ෂකංශ පවසන්නේ මිසයිල් 20කින් 18ක්ම වැළැකූ බවයි. මේ අතර ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් දකුණු සෞදි අරාබියේ නගන නගර කිහිපයකට මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් පුද්ගලින් 73 දෙනෙකු තුවාල ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සෞදි අරාබියේ තෙල් ආශ්‍රිත යටිතට පහසුකම් වලටද හානි සිදුව තිබෙනවා. පර්සියානු බොක්කේ නෞකා රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා. අමෙරිකා නෞකා 2ක් සහ මොරතිල් ප්‍රවාහන නෞකා 8ක් ඇතුළු නෞකා 10ක් ඉලක්ක කර බවයි විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේද සැලකිය යුතු ලෙස පහති වැටී තිබෙනවා. ඊයේ දින තුන පමණක් ගමන් කර ඇත්තේ බාණ්ඩ ප්‍රවාහන නෞකා 6ක් පමණයි. දින 10ක් කාලයක් ඇතුළත ගමන් කර ඇති නෞකා සංඛ්‍යාව 12ක්. හෝමුස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනයට ඇතුව බාධා හේතුවෙන් ලෝක තෙල් වෙළඳපළද බලපෑම් ලැබී තිබෙනවා. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල වේගෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රෙන්ට් පොරතෙල් බැරලේක මිල මේ වන විට ඩොලර් 100කට ආසන්න මට්ටමකට පැමිණ ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනයට ඇති අවධානම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ආසියානු කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පෝර වටේට සුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. එක්සත් අරාබි එමිරාජ් කාන්තා පිළිට එරෙහිව ඊ රාත්‍රී පැවති තරගයේ ලකුණු 34කින් ජයග්‍රහණය කිරීමත් සමගින් මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩලු 7කට ලකුණු 103ක් රැස් කළා. පිළිතුරු ක්‍රීඩා කළ එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායමට පන්දුවාර 20දී කඩලු 9ක් දෙමී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණයි. මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ඩුබායිදී හෙට පැවැත්වෙනවා. දෙවන අවසන් පූර්ව තරගයේ අනිද්දා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි. ඉන්දිය ආරක්ෂක ඇමති ජනපති අනුර මුණගැසෙයි. මෛත්‍රී ගුණරත්න අසන් කළ ගල්නඟුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක්. මැද පෙරදිග යළි ඇවිලේ ලෝක තෙල් මිලටත් දැඩි බලපෑම්. දුබාහිදී ඇල්ලු කොණ්ඩරංජි CIDට දශක දෙකක් වතුකම් කරවන්ට නොගෙවූ ETF EPF කඩිනමින් ගෙවීමේ තීරණයක්. මලේරියාව සහ පිටගැස්ම තුරන් කළ ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇගේ. ඉරාන තෙල් නව පහකට අමෙරිකාවෙන් ප්‍රහාර. ලකඩ මේළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
16: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: මොබිටෙල් නම් RJ හිස්තරක්
7: ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ද වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ද වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06
1: 18 වංගෙ ඔබ ප්‍රේමණීය පතාදාවේ ඉන්නේ මේ අපි අවසන් පැයේ මුණ ගැහිලා ඉන්නේ අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නව නේද?
2: ඔව් අපි දෙන හිටියේ නෑනේ චුටි වෙලාවක් නේ නිවස් එක හරහා එනකොට ඔය ගොඩාක් මැසේජස් දාලා තිනවා. ඉතින් බොහොම ස්තුතියි අද විතරක් නෙමෙයි අපි මැසේජ් දැම්ම නැත උනාට හැමදාම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඒ වුණාට දසුන් අද තමයි ලස්සනම සින්දු ටික ප්ලේ වෙන්නේ කියලා තියෙන බොහොම ස්තුතියි. වරකපුලෙන් තමයි අපි වහගෙන ඉන්නේ නලීන් චයිනී තුසිත එකතු කරගන්න කියලා තියෙන මැසේජ් එක දාලා තියෙන රුචියවත් එකතු කරගන්න. අද අපි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන සරච්චන ඩයස් ගලේකඩි රයිගුමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවක් කියලා තියෙන ප්‍රේමණීය බදාදා දවසම ලක්කන වැඩසටහන ඔක්කොම අහගෙන අපි වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ. චලිත නිශාන්ත සිරිවර්ධන එකතු වෙනවා කියලා තියෙනවා අපි දෙන්නත් එක්කම වැඩසටහන සුපිරි හොඳේ කියලා තියෙනවා. බොහොම ස්තුතියි. මාන්සිය අනතක සුපිරි සින්දුවක් දෙන්න වසන්ත ලියන් ගමුව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔහොම මහගෙන ඉන්න දවල් එක වෙනකන් අපි දෙන්න ඉන්නවා මේ පැත්තේ.

0: මෙන් පෙරල ගායනා කළ ගීතයක් අපි ඇහුවේ 18 වංගුවෙන් තව ගීත කීපයක් අපිට අහන්න පුළුවන් මේ පැයේ අවසන් වෙන්න මත්තෙන්. ඒ වගේම අපිට මෙසේජ් කරපු යාළුව බොහෝ දෙනෙක් ඉන්නවා. එයා ගැනත් මතක් කරන්න ඕනේ.
1: ඔව්, මේ වෙලාවේ අපි දෙන්න වහගෙන ඉන්නවා ට්‍රින්ක පහේ කනුවෙන් පුංචි බණ්ඩව ආව එකතු කරගන්න අපි හරි මාදරේ. ඒජී අනුරපුස්සල්ලා ඔයාවත් එකතු කරගන්න ඕනේ. වෙනද වගේ මාදරෙන් ඉන්නව නේද? ගුඩ් මෝර්නින් නෙවෙයි දැන්. මේ වෙලාවේ සින්දුවක් ඉල්ලලා තියෙනවා අපෙන් නදී මාළුවේ ඉඳලා.
0: නෑ නෑ, ඔය ගුඩ් මෝර්නින් වෙලාවේ උපු මෙසේජ් තමයි ඔය.
1: ඒක ඇත්ත, ඒක ඇත්ත. සමාවෙන්න. ප්‍රේමණීය වදා දා කියලා තියෙනවා. ලස්සන න්‍යාෂ් දෙන්නටමු ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක දිග කාලයක් කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. ඉතින් දෙන්නටම විශ් කරනවා කියලා තියෙනවා. ප්‍රියංකා තමයි නෝරින් මැසේජ් එක දාලා තියෙන. බොහොම ස්තුතියි. දැන්වත් අද නම් සින්දු ටික ගොඩාක් ලස්සනයි කියලා තිනවා. අලව්වේ දර්ශනී කුමාරතුංග තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් එකතු කරගන්නම් දර්ශනී. ප්‍රේමණීය හඩින් කතා කරන දසුන් යශෝ ප්‍රේමණීය ගායකගේ ප්‍රේමණීය සින්දුවක් දෙන්නකෝ කියලා තිනවා. අලුබෝමෙල්ලේ ජරකත් රෝහණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්ෂණ කලින්ට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා කියලා තිනවා. සුබ පතනවා කියලා තිනවා. බොහොම ස්තුතියි. ලක්ෂණයි බොවන් කියලා තිනවා. අපිට 18 වංගු පැත්තේ ඇවිල්ලා තිනවා. කාලය ගත කරන්න සතුටින් ඉන්න. ඉතින් ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා තිනවා. බොහොම ස්තුතියි. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. වයිෆ් ඉන්නවා නදීකා, දුව දෙව්මි, පුදායිනා, කල්ප, ඔයාලා එන්න 18 වංගෙන් පහළට මහියංගනේට. හතේ කරුවේ අපි ඉන්නවා කියලා තිනවා. ඉතින් අපි ආවත් කියන්නම් ආනන්ද ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබදහවල කියලා තිනවා. අපි ඔය දෙන්න වහගෙන ඉන්නවා. දෙමිට 75 ළඟ කඩයක් තියෙනවා. ඒ කඩේ ඉඳලා තමයි නෝක අපි වහගෙන ඉන්නේ. අම්මා තාත්තා ඒ වගේම සංජීව අක්කා සෙනුරි අක්කා මේ හැමෝම එකතු කරගෙන දසුන් අපි හැමෝම මේ ලස්සන සින්දුව.
0: දොළහයි 35යි දැන්.

0: දවල් 12 විනාඩි 39 ඇයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි
7: සැලෙනලෙන දලුව විලස නිතඹනලෝලා
8: එහෙල් දාල මෙහෙල් දාල යන අතරින් අපතින්න
9: ඉවිරි ප්‍රයිව

0: ඇවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම් මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත් එකටම සෙට්

0: SMS කියන්න බැරි උනේ අපේ වරදක් නිසා නොවේ.
1: තරහ වෙනු එපා.
0: ඒකෙන් අපි කියමු මේ ගීතේ හන්නත් කට්ටියක් ඉන්නවා බලාගෙන.
1: ඔව් කලතර දඩම් ගණින් අපි වහගෙන ඉන්නවා තුෂාර පේන්ට් එකේ සද්දෙම ලක්ෂණ දාලා තිනවා කියලා තිනා. ඔතන ඉන්නවනේ දෙශහන් සඳුරු ඒ වගේම දෙවෙනි තුෂාර බොස් එක්කම අපි දෙනවත් එකතු කරගන්න කියලා තිනා ලස්සන සින්දක් ගන්න. ඊයේ කියන බැරි වුණා කියලා මැසේජ් එකක් දාලා තිනා මම දන්නවා මට මතකයි සමා වෙන්න. ඔන්න අද මම මතක් කර අපි දෙනව සින්දුවකට එකතු කරගන්න කියලා. කෑම කඩේක සමන්තා මැසේජ් එක දාලා දෙන සමන්තාව එකතු කරගන්න. අපිට ලස්සන සින්දුවක් දෙන්න පුතාලා දෙන්න ඉන්නවා මහත්තයා. මම ගොඩක වෙලාවෙන් තමයි දමයන්ති මට මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දු ටික නම් නියමයි කියලා තියෙනවා. බොහොම ස්තුතියි. ලසින් ලන්සිගම කටුනේටින් මැසේජ් එක ඇවිල්ලා තියෙන අපිට. ඉතාලියේ ඉන්න දුව සුරණියාගේ පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. පුතා රුවන් ඉන්නම යාගේ පවුල හැමෝම එකතු කරගෙන දෙන්න ලස්සන

0: කියලතින බොහොම ස්තුතියි.
1: ඉතාලිවලින්
0: එනවා මැන්ඩි සෝව එකතු කරගන්න ඕනේ, ඉරේක බණ්ඩාරෝවත් එකතු කරගන්න, බබාලා ටික වගේ මුවාගේ හස්බන්ඩ්නුත් එකතු කරගන්න පොගොඩ ඉඳලා. ඉතින් ඔය විදිහට මහගෙනීත ඔය දෙන්නට සුබම සුබ දහවලක් කියලා තියෙනවා. ඡන්දි තමයි මැසේජ් එක දාලා තියෙන පින්නවල ඉඳලා සතුටින් නේද කියලා අහලා තියෙනවා.
1: අපි සතුටින් මෙන්න ඔබේ සතුටේ ගීතය. මෙමිල්ටන් මල්ලවාරච්චි.

0: ප්‍රවෘත්ති වාර්තා වෙන්නේ හොරණින්. හරිද? හොරණ වගවත්ත කළු පහන පාලමසල පසුගියදා මේ අධික වේගෙන් ගියපු මෝටර්සයිකලයක් හැප්පිලා එහි ගමන් කරපු පුද්ගලයා ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒක නෙවෙයි කතාව. මෙයා ඔය ඒ අනතුර සිද්ධ වෙච්ච දවසේ රාත්‍රියේ, හරිද, හොරණ නගරයේ තිබ්බ සංගීත සංදර්ශනයකට ගිහිල්ලා සතුටු වෙලා ඊට පස්සේ අර අපේ ඇප් වලින් යන්න පුළුවන් මොටර්සයිකල් තියෙනවානේ, ඇප් එකකින් එහෙම එකක් අරගෙන මෙයාගේ බයිසිකල් එනවත්ලා තිබ්බ තැනට ගිහිල්ලා
1: තියෙනවා.
0: එතනින් බයිසිකල් අරගෙන මෙයාගේ යාළුවෙක් එක්ක මෙයා ගෙදර ඇවිල්ලා තියෙනවා. යාළුවා ඉස්සරහින් ගිහිල්ලා බයිසිකල් පිටිපස්සෙන් ගිහිල්ලා තියෙනවා. මේ අනතුරට පත්විච්ච කෙනා මෙයා වේගෙන් එනකොට කළු පහන් ළඟ වංගුව ගන්න බැරුව මෙයා වැදිලා තියෙනවා පාලමේ. වැදුනට පස්සේ මෙයා ජීවිතක්ෂයට පත් වෙලා. හැබැයි මෙයත් එක්කම ආපු යාළුවා මොකද උනේ කියන්නේ බලන්නවත් නැතුව මෙයා යන්න ගිහිල්ලා තියෙනවා. අනේ පහුවදා උදේම මේ පාර ගමන් කරපු පුද්ගලයෙක් දැකලා තමයි පොලිසියට කියලා මෙයාව හොයාගෙන
1: තියෙන්නේ.
0: හරිද? රෝහල් ගත කළා. ගොමත් ඒ වෙනකොට මෙයා ජීවිතක්ෂයට පත් වෙනවා. පොලිසිය පරීක්ෂා කරනකොට ගෑන තොරතුරු හොයලා බලනකොට ඇත්තටම සිද්ධිය ආරංචි වෙලා තියෙනවා. අර මෙයත් එක ගියපු යාළුවා මේ යාළුවා අනතුරට පත්විච්ච වග දැකලත් තියෙනවා, දැනගෙනත් තියෙනවා. හැබැයි මේ ඇවිල්ලා නැහැ
1: බලන්න.
0: මේ යාළුවා බලන්න ඔන්න මිත්‍රකම්
1: යාළුවෙක්ද හරියටම වේද?
0: මට කියන්න ඕනකම තියෙන්නේ මෙන්න මේක. සමහර වෙලාවට මෙයා ඒ හැප්පිච්ච වෙලාවේ යාළුවා ආපහු බයිසිකලෙ හරවගෙන ඇවිල්ලා මෙයා රෝහල් ගත කරා නම් සමහර වෙලාවට
1: අදට ජීවත් වෙනවා.
0: හරිද? මේ අනතුරකට ලක් වුණා කියලා දැන දැනත් නොදැන නොදැක්ක වගේ ජනයක එක තැනකදී මිනිස් කමට වටින්නේ නැහැ. දෙක, මිත්‍රයෙක් විදිහට කොහොමත්ම වටින්නේ නැහැ.
1: මොකද එයාගේ යාළුවා.
0: යාළුවා. අනෙත් එක තමයි අපි අදහන ආගම දහම අනුව අපිට මේවා වටින්නේ නැහැ. මොකද සමහර වෙලාවට මේ දේවල්ම අපිටත් වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
0: එනිසා ඔබේ යාළුවෙක් මිත්‍රයෙක් නොවෙන්න පුළුවන්. මෙහෙම අනතුරක් දැක්කම අනේ මොකද කියලා හරි
1: බලන්න. හිතක් උණු වෙනවා කියන දෙයක් තියෙනවනේ.
0: ජංගම දුරකථනේ අතට අරගෙන ඔබට පුළුවන් නේද කෙටි දුරකථන අංකයකට ඇමතුමක් අරගෙන මෙන්න මෙහෙම අනතුරක් වෙලා තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා කියන්න. එතකොට අදාළයි හරි ඒකට මැදිහත් වෙයිනේ. හැබැයි මෙහෙම
1: ගොඩක් අර වෙන්නේ දසුන් කට්ටිය ෆෝන් එක අරන් වීඩියෝ කරනවනේ. එතකොට කෝල් කරන්න අමතක වෙනවා.
0: හැබැයි මේ යාළුවා නම් එහෙම කරලා
1: එහෙම කරලත් නෑ නේද?
0: හරිද? අඩු ගානේ යාළුවා ගැන බලලවත්
1: නෑ. ඒක තමයි.
0: ගිහිල්ලා යන්න. අනේ ඉතින් එහෙම යාළුවෝ. ඔබටත් ඉන්නවද එහෙම යාළුවෝ?
1: ඉන්නව නම් පොඩක් හිතන්නනේ.
0: හිතන්න. කන්න බොන්න සතුටු වෙන්න විතරක් නෙවෙයි. ලෙඩට දුකට අනතුරකදී පිටු නොපාන
1: යාළුවෙක් ඉන්නවද ඔයාට?
0: එහෙම කෙනෙක් තියාගන්න.

0: හැම වංගුවකම අලුත් කතාවක්.
1: දහඩ වංගුව
2: අලුත් කලාවක්. අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ.
0: දසුන් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහඩ වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය නුතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: ලකඳ ගෝල්ඩන් වොයිස් අද ගෝල්ඩන් වොයිස් තරඟ බිමට ඉලූ මද්දුමගේ තුෂි ගමගේ නොමිකා නිරෝෂණි නදීෂා උදයංගනී අමිල ෆ්‍රනෑන්ඩෝ ශානිකා නදීෂානි අමන්දි තත්සරණි ෂාන් බ්‍රෙන්ඩන් පැතු තිල්සර හංසක ප්‍රමෝල් ගයන් සංජීව පුබුදු වික්‍රමාරච්චි පදාතා පස්වරු 1 to 4 දක්වා තරඟ බිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලකන ගෝල්ඩන් වොයිස් අහන්න.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: ලකන ගෝල්ඩන් වොයිස්.

0: තියෙනබලා රාත්‍රී හතටා ලක්කනෙන්
1: සඳදියතාර
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසුන් විත් යෂෝ
1: දහට වංගුව
2: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව
4: ඇත්තටම දිනු වෙන්න මොනවද කරන්න ඕනේ?
2: කඩක් දෙවල් පුළුවන් නේ.
4: තමන් හිතන්න ඕනේ ඉස්සල්ලා.
2: හිතක් විතරයි අපිට ඕනේ.
4: ඊට පස්සේ තමන් වෙනස් වෙන්න පටන් ගන්නවා.
2: හහ.
4: ඊට පස්සේ තමන් අවුල අභියෝගයක් ආවොත්
2: ඒක දෙන්න පුළුවන් වෙන්න ඕනේ.
4: වෙන්න ඕනේ. මොකද තමන් දෙයක් කරලා ජයග්‍රහණය තිබුණත් තමන්ගෙමයි පරාජයක් කුරුමුණත් තමන්ගෙමයි. පෙරදුනොත් තමයි ඔබට දිනන්න පුළුවන් මෙහෙමයි කියලා හිතන්න
2: ගන්න පුළුවන් වෙනවා.
4: ඔව් එනිසා වැටුනොත් තමයි
2: නැගිටින්න පුළුවන් වෙන්නේ
4: නැගිටින්න පුළුවන් වෙන නිසා අද ඔබ හිතන්න සමහරලාට පහුගිය කාලේ ඔබ හිතන්නේ නැති හරි මම දැන් වැඩ ඉවර කළාද කියලා part time job එකක් පටන්
2: ගන්නවා
4: ඔව් නැත්තම් මේ න පඩිය නැත්තම් මේ salary එක මට මදි ජීවත් වෙන්න නිසා මම මොකක් හරි වැඩක් පටන් ගන්නවා
2: කරනවා කියලා හිතනවා නේ
4: ඔව් ඒ වගේම තමයි නැත්තම් මම online වැඩක් හරි පටන් ගන්න කියලා හිතනවා හරි හිතන්න මම page එකක් හදනවා නැත්නම් channel එකක් හදනවා මෙහෙම හිතනවා හැබැයි කවදාවත් ඕක වෙන්නේ
2: නැහැ ඔව්
4: ඉස්කෝලේ යන කාලේ
2: ඊපස්සේ
4: A level කරාට පස්සේ
2: ඔව්
4: ජොබ් එකට ආවට පස්සේ යාළුවොත් එක්ක ට්‍රිප් ගියා වගේ තමයි
2: අන්න
4: ඒ හින්දා ඔබ අදම වෙනස් වෙන්න ඉස්සෙල්ලා හිතන්න ඒක ක්‍රියාත්මක කරන්න ඇත්තටම ඔබට පුළුවන් දිනන්න අපි යන්න
2: යන්න ඕනි යන්න කලින් අපිට මතක් කරන දෙයක් තියෙනවා ඒ තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක ගැන ඔයාට ඇස් වල ප්‍රශ්නයක් තිබුණා නම් ඇසේ සුදිවත් කරගැනීමේ සැකකමක් කරගන්න ඒ වගේම ඇස් කනඩි සේවාව ග්ලූකෝමා සේවාව ඒ වගේම ළමා ආක්ෂි සායනය මේ හැමදේම කරගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකිය හොස්පිටල් එක නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මවත කොස්වත්ත බත්තර මුල්ල මේකේ ලිපිනයට යන්න පුළුවන් ඊට කලින් කෝල් එකක් දෙන්න 0770 64 78 478 මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලට තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්.
4: එහෙනම් අපි ගියා. සතුටින් ඉන්න ප්‍රේමණීය බදාදාවි ප්‍රේම කරන්න.
2: මම යෂෝ.
4: මන් දසොන්. ඔබට ඡය. අදත් Golden Voice අලුත් දිග හැරුමක ආරම්භමක් තියෙනවා චාමි එක. ඉන්න දිගටම.

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভেন শ্রীলঙ্কা হান্ড
1: বেলা পাসরেখায়
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන

0: ලක්නේ ප්‍රවෘත්ති සමගින් මම වෙන රෙගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: නොබුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසසම මුදල් වංචාව සම්බන්ධයෙන් ගුරුවරුන් 6 දෙනෙකුගේ සහ නුවරළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. රුපියල් කෝටි 2කට අධික අසසු මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ. ඊට අදාළව අත්අඩංගුවට නොවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් වෙත ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ තවත් සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. මෙම සැකකාරියන් තිදෙනා ප්‍රදේශයේ ගුරුන් 6 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති බවත් එම බැංකු ගිණුම් පරීක්ෂා කළ යුතු බවත් නිලධාරීන් සඳහන් කළා. විමර්ශනයකට යටත්ව තාවකාලිකව ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැන්ටමත් පීවරගෙන තිබෙනවා. සැකකාරිගේ සොහොයුරකු නුවරළි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු බවත් ඔහුගේ ගිණුමට විශාල වශයෙන් මුදල් බැරවී ඇති බවත් අනාවන්‍ය වූ බවයි නිලධාරීන් පවසන්නේ. ඒ අනුව ඔහුගේ සේවයද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
5: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: බටීරියුරේ ජනාවාස සඳහා එක්සත් රාජධානියේ සම්බාධකවලට ඊශ්‍රායලයේ දක්වන ප්‍රතිචාරය අතිශයින්ම කණගාටුදායක බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන් ප්‍රකාශ කළා. ඊශ්‍රායලයේ නීති විරෝධී ලෙස අත්පත් කරගත් ගාසා තීරය බටීරියුරේ ඊශ්‍රායල් ජනවාසවලින් භාණ්ඩ අනනේ තහනම් කිරීමටයි එක්සත් රාජධානිය පියවර ගත්තේ. ඊට ප්‍රතිචාර ලෙස ප්‍රතිපියවර 4ක් සමග ඊශ්‍රායලයේ එක්සත් රාජධානියට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ජෙරුසලිමේ එක්සත් රාජධානී කොන්සල් කාර්යාලයේ ඉදිරි දින 33 වසාතැමීම එක් පියවරක්. සාරා සුල්තානා ජෙරෙම් කෝබින් සහ ඩයන් ඇබිට් අතර මන්ත්‍රීවරුන් 11 දෙනෙකුට සීරටට ඇතුළුවීම තහනම් කිරීමටයි ඊශ්‍රායලය කටයුතු කළේ. මේ ප්‍රතිපියවර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 2ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සීරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: එළව හවස එකයි විනාඩි 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් දා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: තාල පද මවන තාමහිත අහන ලකන මෙවලව FM 93.5 හරි 93.7 හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ
1: ලකන Golden Voice ලකන Golden Voice විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනා ගනිමු සංගීත නිපුන් රෙසිල් වනිගසේකර සංගීත විශාරද දිලීප ලේනගේ
2: මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්
0: අපි සූදානම් ශ්‍රී ලංකේ ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපේ තරඟ වටේ තවත් එක් පියවරක තරඟකාරණියක් මුණ ගැහෙන්න
2: අංක 28 න් පාදුක්කෙන් අමන්දී තත්සරණී
0: තත්සරණී කියද්දි
2: තත්සරණී කියන්නේ තත් සැලවෙනවා තත්සරයන් නගනවා ඒ කියන්නේ සොරයක් නගනකොට ඒකේ තාලයක් තියෙනවා තාලයක් නගනවා කියන්නේ රිද්මයක් තියෙනවා රිද්මයක් තියෙන ජීවිතයක්
0: ඒක හරි අයිබෝන්
3: අයිබෝන්
0: පාදුක් කියනලා
3: ඔව් පාදුක්
0: කොහොමද ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන දැනගත්තේ
3: මේක ගැන මට කිව්වේ මගේ යාළුවෙක් ඉතින් හිතුණා ඇවිල්ලා බලන්න ඒ නිසා ඉතින් අද ආවා
2: ඒකනේ මට අහන්න තිබුණ එක ප්‍රශ්නයක් අඩන්නේ ඇයි සුදුමැණික කියලා
0: කියන්න පන මාගේ
2: එච්චර දුර යන්න බෑ අඩන්නේ ඇයි සුදුමැණික කියලා මම අහනවා හ්ම් දැන් උත්තර දෙන්න
0: ඒ සින්දු තෝරගත්තේ ඇයි
3: සින්දුවට මම පෞද්ගලිකව ගොඩක් කැමති ඒ නිසා
2: එච්චර ජෝතිපාලගේ හඬක් ඒ වගේ ගැඹුරු හඬක් කාන්තා නියෝජනයකින් සපුරන්න පුළුවන්ද
3: මං හිතෙනවා උපරිම සාධාරණයක් කරන්න පුළුවන් ඇයි කියලා
2: ඒකනේ ධර්මසිරි ගමගේ සුලවතානන් ලියපු රචනා කරපු හරි ලස්සන ගීතයක් ජෝතිගේ ගීත අතරේ ස්වතන්ත්‍ර නිර්මාණ නේද ඉතින් අපිට දෙන රස විඳින්න ඔබ ගන්න
0: මේ තරඟ අංක 28 න් තරඟ වදින පාදුකේ සිට පැමිණි අමන්දී තත්සරණ

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: ටේක්කියා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 10 ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර.
6: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
7: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට.
8: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: විරාමයෙන් පසු නැවතත් ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලාංකයේ ස්වරාභිෂයකයේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපි තවත් තර්ගකරුවේක වෙදිකාවට කැඳවාගෙන ඇවිල තින්න සුර.
2: මේ ඇවිල්ලා මීපුර වැසියකේ කියන්නේ මීගමුයි 1735 දරන තරගංකය හිමි ෂාන් බ්‍රෙන්ඩන්.
1: ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ තරගය ගැන කොහොමද ෂාන් දැනගත්තේ?
3: ලක්කඩ FM එක මං අහන්න පොඩ්ඩක් පුරුදුලා හිටියා. මේ ඇඩ් එක යනවා ඇහුණ ගමන් ඉතින් WhatsApp නම්බර ඉක්මනට ලියාගත්තා. ඉතින් ලියාගෙන ඇප්ලයි කරා ඉක්මනට.
2: ඒක හොඳ දෙයක්. ඉක්මනට ඇප්ලයි කරන්නේ කොහොමද නේද? හරි, මොකක්ද තෝරගන්නේ ගීතේ?
3: මිල්ටන් මල්වර්ජි මහත්මයා ගායනා කරන පාවී ඇදීන ගීතේ.
2: ස්ටැන්ලි පීරිස් මියුසික් කරපු ගීයක්. එතකොට කුලරත්න ආර්යවංශ රචනා කරපු ගීතයක්. සුපිරි ප්‍රේම ගීතයක්.
3: මිල්ටන් මල්වර්ජි කරන ගීතයක්. කැමති?
2: අහහ. විශේෂ හේතුවක්
3: තියෙනවා? එහෙම නෑ, හැබැයි ගීත ගොඩක් රසවත් කියලා මං හිතනවා. ඒ කියන්නේ මමත් ඒක රස විඳිනවා ඒ ගීත දැනටත්.
2: ආ, ඒ
1: කියන්නේ ෂාන් සංගීත හදාරනවද?
3: නෑ, දැන් හදාරන්නේ නෑ. මම පුත්කලික ආයතනයේ රැකියාව කරන ගමන් ඉන්නේ.
2: ගීතේ ගීත එකතුවක් තියෙනවද?
3: මගේ ගීත දෙක තුනක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි ඉතින් එලි දක්වන්න ක්‍රමවේදයක් නැහැ. හැබැයි ගායනයෙන් ඉදිරියට යන්න උත්සාහයක් දරන්න තමයි මම මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරඟවලට ආවේ.
2: මේකේ ඉතින් යම් කිසි තැනක් ලබා ගත්තොත් ওই ගීත ටික එලියට දානවා කියන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි.
3: ගොඩක් දුරට.
2: එහෙනම් හොඳයි, ගෝල්ඩන් වොයිස් සමග නම් අපි ශාන්ත ගී ගන්න ආරාධනා කරමු.
1: මේ තරඟ අංක 1735 තරඟ වදින මේකම වෙසිට පැමිණි ශාන් බෙන්ද.
4: ලක්කඩ ගෝල්ඩ්

0: ಕಾವಿ ಅದಿಯನ್ನ ಆಯ್
1: ಸ್ಟಾನ್ಲಿ ಬೇರಿಸ್ಗೆ ಸಂಗೀತಕ್ಕೆ ಹೊಚ್ಚರು ರಾಧನೆ. ಈಗ ವಿನ ವಿನ ವಿನ ನಾದಮಾಲಾವ ಕೆಗದುಕನ್ನೋ ಮಿಲ್ಟನ್ನಲ್ಲೋ ಅರಚ ಗೀತ ಬರ್ಟ್ ಅಬ್ಬಟ ಮೇ ಗಾಯಮ ಗೆನ ಮಗದು ಹಿತೆನ್
2: ಮಂ ಎತ್ತರಮ ಕೆಮೆತ್ತಿನ್ ಗಾಯನ ಕರ ಗೀತೆಯಕ್ ಸಮಾಕಿರ ಪಡಿ ಪಡಿ ಅಡುಗಾಮ ಅಡುಪಾಡುಗಾಮ ಎತ್ತಿ ಕೇಳ ಮಂ ಇತರ ವಿಶ್ವಾಸ ಕರ್ನ
0: ಸಂಗೀತ ನಿಪುಣ್ ರೆಸಿಲ್ ವಾಣಿಕಸೇಖರ್ ಮಹಾತ್ಮಾರಣಿ ಮೆತುಮಾ ಕಿಯನ ವೇದಿಯರ ಪೊಡಿ ಪೊಡಿ ಅಡುಪಾಡು ತೀನದು ವಯಸ್ಸಿಗೆ
3: ಶಾನ್ ಪೊಡಿ ಅಡುಪಾಡು ಕಿಯನ್ನ ಎತ್ತರಮ ಒಬ್ಬ ಎತ್ತರ ಪ್ರಸನ್ನ ಗೀತೆ ಗಾನಗಲ ಅಭಿತ್ರ ಸೇಂದನೆ ರೀತಿ ಎತ್ತರಮ ಮಠ ದಿನ ದೇತಮ ಒಬ್ಬಟ ದೇವನಿ ವ್ಯವಸ್ಥೆಗೆ ಇದೆ ವಚನ ಪುಡ್ಡ ಗಮತ ಗುಣ ನೇದು
2: ಓ ಎತ್ತನ ತಮಗೆ ಅಡುಪಾಡು ಮಠ ದಿನ
3: ಸ್ಟಾರ್ಟ್ ಗೇಮ್ ಪುಡ್ಡ ತ ಪ್ರಪಯವನ ಹೊಂದೈಗಲ ಇತನ ಗೀತೆ ಹೊಂದೈ ಗಾನಗಲ ಅಭಿ ಬಲಮ ಸುಪತನ
2: ಭೂಮಿಸ್ತೆ
4: ವಿಶಾರದ ದಿಲೀಪ ಲಯನಕ್ಕೆ ಲಭಾದನ ಬಲಮ ಪ್ರತಿಚಾರ ಕೊಯ್ ವಾಕ್ಯತೆ ಕೆಲಶ
5: මම ඇත්තටම මේ හරිම කැමති වුණා සින්දුව විඳින්න. ලස්සනට ගායනා කරා, ප්ලසන්ට් පර්ෆෝමන්ස්, hina vela pronunciations හොඳටම තිබ්බා. ඒකින්ද එන්ඩින් නෝට්ස් එම හොඳටම තිබ්බා. ඉතින් අර සෙකන්ඩ් වර්ස් එකේ මුල පොඩ්ඩක් හදා, ඒ කියන්නේ ඒක එහෙම ඒවා වෙනවා පොඩ්ඩක් ඉතින් අපිට. මේ දවස්වල සෝෂල් මීඩියා ගැන හරිම ප්‍රබලයි. අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ප්ලට්ෆෝම්ස් තියෙනවා අපිට සෑහෙන ප්‍රමාණයක්. YouTube, TikTok, Instagram, Facebook ඔය හැම එකෙන්ම තමන්ගේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාව දැන් ඉස්සරට වඩා තියෙනවා.
2: මම මේ එහෙම මගේ ෆෑන් කියනවා මම ඒකට දාලා තියෙන මං මගේ එක ගීතයක් මම නිර්මාණය කළා ෆෝන් එකෙන් වීඩියෝ කරලා මං අත්හැරලා නැහැ ගොඩක් මිලදමල වචමාත් මේ ගීතවල තමයි කැමති මං.

0: වැඩිපුරම ගායනා කරන්නේ.
1: මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන්න කියලා. මොකද අපි ගත්තොත් එහෙම ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා පවා ජස්ටින් බීබර් පවා අපි හැමෝම දන්න එක්කෙනෙක්. යොහානි වුණත් අමිතාබ් බච්චන් සොංග් එක ෂෙයා කරනකම් පුළුවන් තරම්ම කරේ සෝෂල් මීඩියා වල සින්දු දාපු එක. ඉතින් ඒකින්ද අපිට ප්ලැට්ෆෝම් එකක් නැහැ කියන්න එපා. දැන් පුළුවන් තරම් සින්දු කරලා දාන්න කියලා තමයි මම කියන්නේ. ඔයාලට එතනිනුත් එළියට යන්න පුළුවන්.
2: ඇත්තටම උත්සාහය ඇත්තටම නැහැ. ඒ යන ගමනේ අතරමැද තමයි ලක්කාණ්ඩ මට ලැබුණේ.
3: පත්තු වෙන වෙලාව කොයි වෙලාවේද කියලා කියන්න බෑ ශාන්. නේද? එහෙනම් ඔයාලට ජය වේවා.
2: බොහොම ස්තුතියි.
4: ඒ තරඟ අංක 1735 තරඟ වැදුණු මේකමුවේ සිට පැමිණි ශාන් ග්‍රැන්ටර්.
5: ලක්කාණ්ඩ Golden Voice.
6: මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. David Peterson, Rajya Seva ke Upadipitana, DPMC Rajya Pranama, Amatana, Binduai Ikai Ikai Hatarai, Hatsiyai Hayasiyai. දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ ඔබට ළඟම වෙළඳ සැලෙන්න. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
1: ලක්කඩ Golden Voice.
2: මෙලව හවස එකයි විනාඩි 30යි.

වැඩියෙන් දෙවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, හෙට දින එළිය කරයි.

0: ඉන්නේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
1: FM 93.5 93.7 කොට වොයිස් අරංගාවේ

0: ඉන්න තරකරුවන් එකිනෙකා පරයමින් එකිනෙකා ඉදිරියට යමින් ඉන්න මොහොතක් අපේ තවත් තරඟ කාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානම් තරඟ අංක 32න් ඈ තරඟ වදින්නේ
1: නිලු මද්දුමගේ කොහේ ඉඳලා තරඟයට සහභාගි වෙන්නේ
2: මම නිට්ටුඹේ ඉඳන්
1: ආවේ නිට්ටුඹේ ඉඳලා ආ එතකොට නිලුගේ ජීවිතය කොහොමද ගෙවෙන්නේ මොනවද කරන්නේ
2: මම රැකියාවක් විදිහට රූපලාවන්‍යාගාරයක් කරගෙන යනවා නිට්ටුඹේ
1: රූපලාවන්‍යයි ගායනයයි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද
2: මම ඉස්සෙල්ලාම කැමැත්තෙන් හිටියේ මේ ගායනයෙන් ඉදිරියට යන නමුත් මට පුද්ගලික හේතු මත ඒකට කරගන්න බැසේ රූපලාවන්‍ය කියලා හිතනවා.
1: ඔව් දැන් ඒ පුද්ගලික හේතුකම් දැන් නැහැ.
2: දැන් නැහැ.
0: අද තොරගත ගීතය
2: චන්ද්‍රලේඛා මහත්මියගේ ඔබ දෙපාදවා පැතින් ගීතය.
1: එතකොට චන්ද්‍රලේඛාගේ ගීතය තෝරා ගැනීමේ තියෙන විශේෂත්වය
2: මං එතුමියගේ ඇත්තම පෞද්ගලික ජීවිතයට කියන්නේ මම කැමති චරිතයක්. හා සින් එයාගේ ගීත ගායනයේ ගොඩක් දේවල් තියෙන හැඟීම් තියෙන ගීත සහ එයා එතුමියගේ ගීත තමයි හැම දෙයකටම කැමති.
1: කුලරත්න ආරියවංශ ලියු ආදරය බේරෙන නේද? හැඟීම් දෝරේ ගලන රෝහණ වීරසිංහ සංගීතවත් කරපු සුපිරි ගීතයක්.
0: මේ තරඟ ගැන කොහොමද දැනගත්තේ නිලෝ?
2: ලක්කන්දේකේ මම ලක්කන් නිතරම අහනවා. මේ ITN එකේත් මම ITN බලනවා. මේ එක ඇඩ් එකක ඉඳන් මගේ යාළුවෙක් ඇප්ලිකේෂන් එක දාලා තිබුණා.
1: ආ යාළුවෙක් කරපු උදව්වක්. ඔව් බලමු යාළුවට සාධාරණයක් කරයිද කියලා. එහෙනම් අංක 32 න් නිට්ටම්බුවෙන්
0: මේ නිලු මතුමගේ

0: ඇත්තටම මේ
1: හැඟීම ගිරිතවල ඒ හැඟීම හොඳටම තිබුණා. මම හිතනවා මේ තරංකාරිය ඒ හැඟීම හොඳටම ටච් කරලා අද මේ තරඟයට එකතු වුණා කියලා.
2: අර වචන පද නද මේ සියල්ලට සාධාරණයක් කළා කියලා අපිට අහන් ඉඳී හිතුණා. හැබැයි විනිශ්චය මණ්ඩලයේ තීරණය කොයි වගේ වේද දන්නේ නැහැ. අහලා බලමුද?
1: ඔව් විනිශ්චය මණ්ඩලත් මේ වෙලාවේ ටිකක් මේ සංකීර්ණ තැනක ඉන්නේ.
2: තරඟ අංක 32 ලබා දෙන කමෙන්

0: මං හිතනවා මම ඒ වැරදි අඩුපාඩු හදාගෙන බොහොම ස්තුතියි සර් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.
1: ආට ජය.
0: Thank you sir.
2: ඒ තරග අංක 32 න් තරග වැදුණු නිලු මදුම.
3: එහෙනම් අපි දැන් පුංචි විරාමයක් ගමු මේ වටේ ඊළඟ තරංගකරුවා හඳුන්වා දෙන්න කලින් ඔබ රැඳී සිටින්නේ ඩක්හඬ Golden Voice Sam.

0: Radio ITN. விலாவ ஹவுஸ் ஏகை வினாடி 42යි.
1: விலாவ ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම motorcycle 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 motorcycle ඔබ වෙනුවෙන්මයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මේ පැයි මොල්ව මතක් කිරීම සුරැකිමු මගතොට.
6: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
5: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
6: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
5: ක්‍රිමිරාජ සුවසනෑව
7: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
8: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
9: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
10: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
11: ඉතින් දාල මෙහෙන් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයිවක්.

0: me, Lakhanda Golden Voice.
1: ලක්කන ගොල්ඩන් වොයිස් සමගින් අපි එකතුව සිටින්නේ ඉතින් දවසින් දවස මොහොතින් මොහොත අලුත් අලුත් හඬවල් එක්ක එයාගේ රිද්මරට අපි මේ වැඩසටහනට එකතු වෙනවා. ඉතින් එකතු වීම ඇතුලේ අපිට නොමෝදිනකින්ම බලා ගන්න පුළුවන් කවුද මේ අතරින් අවසාන වශයෙන් ඊළඟ වටවලට එකතු වෙන සංකීතය.

0: දැන් අපි තරඟාංක 6203ට තමන්ගේ ගීතමය හැකියාව ඉදිරිපත් කරන අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන මොහොත. අයිබෝන්.
1: අයිබෝන් මිස්.
0: කොහෙන්ද ආවේ?
1: පානදුර අලුභෝමුල්ල ඉඳන්.
2: පානදුර අලුභෝමුල්ල නේද? පානදුර පැත්තෙත් එක සංගීතයේ ටිකක්
0: ප්‍රබලතාවයක්
2: තියෙන පැත්තක්නේ නේද? ඔය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් පානදුරේ තමයි ජීවත් වුනේ. ඉතින් පානදුරේ තමයි යා පාසල් ගියේ. පාසල් දෙක තුනකටම ගියා. ඊට පස්සේ එතනින් තමයි ගෝචීර නැගලා කොළඹ ගුවන්විදුලියට ආවේ. ඉතින් ඒ හැමතැනකම ඒ මතක සටහන් තියෙනවා. එතකොට අපි මර්වින් පෙරේරා කලාකරුවා නේද? මර්වින් පෙරේරාගේ නිජ භූමිය කළුතර පානදුර. ඉතින් ඒ සේරමත් එක්ක ඒගොල්ලන්ගේ ගමන් මගක් තිබුණා. එතකොට මට මතකයි ලාස්විල්නිය සංගීත කණ්ඩායමේ සමාජික වේදිකාවේ හිටු. එතකොට අපේ කීබෝඩ් වාද්‍ය සුමිත් ප්‍රියංකර සුමින්ගේ වාසභූමිය වෙලා තිබෙත් කළුතර. එතකොට ඩ්‍රම්ස් වාදනය කරපු ජූඩ් නේද? මේ ඔක්කොම මේ පැත්තේ කට්ටිය. ජූඩ් ෆෙනාන්ඩෝ මේරේ සංගීත කණ්ඩායම.
0: අමිල තොරගත ගීතයද?
1: මේ අනන්ත රාත්‍රී ගීතේ දමිත සංග මහත්මයාගේ.
0: ඒ ගීතේ තොරගන විශේෂ හේතුවක් තිබුණාද?
1: විශේෂ හේතුවක් කියන්නේ මං ඒ දේ රහසයි අතරම ගීතේ තනුවට එහෙම ආසයි. ඉතින් ඒක හොඳයි කියලා හිතුණා මොනේ ඉතින්.
2: අමිල මේ වැඩසටහන ගැන මොකද හිතෙන්නේ?
1: මේ වැඩසටහන ඇත්තටම හොඳයි. මොකද ස්වාධීන රූපවාහිනියේ ලක්කන ගුවන් ඉදිරියේ කියන අපි නිතර අහන එකක්. සෙන්තුරා ආදරේම අපි ඇත්තටම මේක තමයි අහන්නේ. අනිත් පෞද්ගලික ගලාන ඇත්තටම අහන්න බෑ දරුවොත් එක. ඒක නිසා අපි රාජ්‍ය මාධ්‍යයක් ඉදිරියේ මේක තමයි ඇත්තටම අහන්නේ. ඉතින් මේ අහා ඉන්නකොට තමයි මට මේ වැඩසටහන ගැන මේ තොරතුරු ලැබුණේ. මේ නිවේදක මාත්මේ ඒ වෙලෙම මම තීරණය කළා මේකට ඇප්ලයි කරනවා කියලා. ඉතින් ආසාවත් එක්ක ඇප්ලයි කරා. තරඟ කරලා බලමු අපි.
2: හොඳයි. එහෙනම් අපි සුබපැතුම් එකතු කරමු. අංක 6203 තරඟ වදින පානදුර අලුගොමුල්ලේ සිට පැමිණි
0: අමිල ප්‍රනන්දේ.

0: අපේ ජනප්‍රිය ගීත කලාව ඇතුලේ හරි ලස්සන තැනක් තමයි දමිත් අසංග කියන්නේ. දමිත්ගේ ගීත බුල්ලිගේ ඩක්කඩ ප්‍රචාරය වුණා. දමිත් අපේ ප්‍රසංගවලට සහභාගි වුණා. එහෙම ආපු ගමනක සටහන් අපිත් එක්ක තියෙන තාමත් හම්බුණාම සුරේයයි කියලා අපිට ඒව මතක් කරනවා. සහ ඔහුගේ පෞද්ගලික ජීවිතේ. මුගාක් දේවල් අපි බෙදා හදාගෙන තියෙනවා. දැන් ඔයා මේ ගීතේ ගායනා කිරීම ගැන වාට මොකද හිතන්නේ දැන් තරගේ? හරියට වැඩේ කළාද?
1: මම හිතන හැම වෙයි කියලා කියන්නේ දන්නේ නැහැ. ඉතින් මට මොකද වෙයි කියලා මම විශ්වාස කරනවා හොඳට කියන්න ඇති කියලා.
0: ඇති කියලා.
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: අමිල හිතපු දේ හරි ඇත්තටම අමිල හොඳට ගායනා කරා. මම එක දෙයක් කියන්න ඕනි, දමිත් අසංක කියන්නේ සෑහෙන ස්වර පරාසයකට යන්න පුළුවන් කටහඬ හොඳ ශක්තිමත් එක්කෙනෙක්. ඒකේ තියෙන වටිනම දේ තමයි වචනේ හරියටම ප්‍රොනවුන්ස් කරලා හිතට වැදෙන විදිහට කාවදින්න කියන එකයි කියන්නේ. අන්න ඒ ගතිය තව ටිකක් හදාගන්න පුළුවන් නම් අපිට ප්‍රොනන්සේෂන් වලින් උච්චාරණයේ වචනේ මේ අනන්ත රාත්‍රියේ වචනේ හැම හොඳට සින්දු පුරාවට අපිට පොඩ්ඩක් තව දෙන්න පුළුවන් නම් තව පපුවට ලං වෙන විදිහට කියන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. සහ මට හිතෙනවා එන්ඩින් නෝට්ස් වල කියලා ඉවර වෙන අර අන්තිම නෝට්ස් වලට එන්න ඔයාට අමාරු වෙනවා ටිකක් හුස්ම තියාගන්න පොඩ්ඩක් මදි වෙන ගතියක් වගේ මට පොඩ්ඩක් තේරෙනවා. අපි ඒක පොඩ්ඩක් වර්කවුට් කරගත්තනම් ඉදිරි ගමනට හොඳ වැඩක් කරගන්න පුළුවන් කියලා හිතෙනවා.
1: Thank you.
0: ඒ කියන්නේ හොඳ පෙරපුහුණුවක් අවශ්‍යයි මේ වෙලේ. දැන් සාමාන්‍ය ජීවිතේ මොනවද කරන්නේ?
1: මම දැන් ජාතික විද්‍යා පදනමේ ප්‍රවාහනංශය භාරව කටයුතු
0: කරනවා. එහෙමයි. දැන් ඊ යන අතරතුරේ එහෙමනම් මේ කටයුත්තට යම් කිසි අවධානයක් යොමු කරන්න. මොකද ලබන සිකුරාදා වෙනකොට වාගේ රිසල්ට් එක මොකද්ද කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ වැටේට තේරිලා තියෙනවනම් ඔන්න වැඩේ. එහෙනම් අපි සුබ වෙතුමු.
1: බොයිස්ටස්.
2: ඒ තරඟ අංක 6203 තරඟ වැදුනේ අලබෝ මුල්ලේ සිට පැමිණි අමිල ප්‍රනාන්දේ.
4: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
0: අමිලට සුබ පැතුම්. එකතු කරන වෙලාවේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් රටක් සමග මේ අත්දැකීම් බෙදාගෙන ඉන්නේ කන තියාගෙන ඉන්නේ අපි අලුත් ගීත පරම්පරාව කොයි විදිහට නිර්මාණය වේද කියලා. ලක්කඩ වැඩක් කරනකොට මේ බරක් තියෙනවා. ඒ බර නිසා මුග දෙනෙක් ඒකට අවධානය යොමු කළා. දැන් මෙතුමා මේ වැඩසටහනට සහභාගී වීමත් එතරම් තමයි තියෙන්නේ. එහෙනම් අපි මේ පුංචි විරාමයෙන් පස්සේ ඊළඟ තරඟ කරුවත් එක්ක එකතු වෙමු. එතන තමයි ඊළඟ රහ ඔබ විඳින වෙලාව.
4: මේ ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් එළිය ප්‍රවෘත්ති සංස්කන්දේ මනෝජ් කොඩේ විතරණය.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මොහොතෙන් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: තලවකලේ තේ පරිශන ආයතනයේ සිදු කරන ජලයේ මගින් රසායනික පොහොර යෙදවීමේ ව්‍යාපෘතියට ඕස්ට්‍රේලියා රජයේ අනුග්‍රහය ලැබී තිබෙනවා. ජල්ලෙ මගින් රසායනික පොහොරේදීමේ සුහුරු සරුවීම් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ තල්වැකලේ ශ්‍රී කොම්ස් මතුවායේදී. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් මැතිව් ඩග්වත් මහතාගේ ප්‍රධානත්වයෙන්. වතුආශ්‍රිත ජල සම්පාදන ක්‍රම සහ පොහොරේදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් තේදළු නිෂ්පාදනයේ සහ ආදායම් වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. හොමු සමුද සන්ධියේ නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ සමග පැවති සාකච්ඡා දකුණු කොරියානු හමුදා එම කලාපිටියදවීම පිළිබඳ සාකච්ඡාවක් නොවන බව දකුණු කොරියාව පවසනවා. දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියොන් ප්‍රංශයේ සංචාරක නිරත වන අතරතුරයි ප්‍රංශ ජනාධිපති එමනුවෙල් මැක්‍රෝන් සමග සාකච්ඡාවක නිරත වුණේ. එදි හොමු සමුද සන්ධියේ නාවික ගමනාගමනයේ නිදහස යළි තහවුරු කිරීම සහ ගෝලීය සැපයුම් දාමේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා දෙරට අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් දකුණු කොරියානු ජාතික ආරක්ෂක උපදේශකවරයා අවධානය කර ඇත්තේ සාකච්ඡාවල අවධානය යොමු වීමේ හමුදා යෙදවීමක නොව ජාත්‍යන්තර සාගර ආරක්ෂක කටයුතු සඳහා දකුණු කොරියාවට ලබා දිය හැකි දායකත්වය පිළිබඳවයි. ලකන බීලඟ ප්‍රවති ප්‍රකාශය සවස තුනට බලාපොරොත්තු වන.
5: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Luck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව හවස 2 විනාඩි 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
4: NLP Hadahana Lankawē Wedima Tægi Dena Tægi Avastha Wedima Lutraiya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: වේදිකාවක් සීන කොන්නක් ජයග්‍රාහි මාවත ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: ලක්හඬ ගෝල්ඩන් වොයිස් කියලා කියන්නේ දක්ෂන්ගේ තෝතැන්නක් මේ වෙනකොට අපට තරංකරුවන් තරංකාරණයන් අති දක්ෂ ප්‍රමාණයක් තෝරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එතකොට මතක් කරනන විශේෂම කාරණාව තමයි සතිය දවස්වල හවස 1 ඉඳන් 4 දක්වා ඔබට සඳුදා සහ බදාදා දිනවල ගෝල්ඩන් වොයිස් තරංකරුවන්ගේ ඉදිරිපත් කිරීම අහන්න රස විඳින්න අවස්ථාවක් අපි ලබා දීලා තියෙනවා. එතකොට ඒ සතියේම සිකුරාදා දිනේදී ඒ තරංකරුවන්ට ලැබෙන විනිශ්චය මොකක්ද කියලා දැනගා ගන්නත් ඔබට ඊට ප්‍රස්තාව
2: ලැබෙනවා. ගෝල්ඩන් වොයිස්
1: සූර්ය අපිට තවත් තරංකරුවෙක් සම්බන්ධ කරගන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. මේ සූර්ය තරංගාංක 17265.
3: තරංගාංක 17265 න් තරංග කරන තරංකරුවා හඳුනා ගනිමු. මේ නම කියන බන්
4: පුබුදු ප්‍රියංකර වික්‍රමාරච්චි.
3: පුබුදු ප්‍රියංකර වික්‍රමාරච්චි. පුබුදු රත්නපුරේ ඉඳලා ආවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. රත්නපුරේ කොහෙද?
4: රත්නපුරේ කලවානේ.
3: කලවානේ මොනවද කරන්නේ?
4: කලවානේ අපි බිස්නස් තියෙනවා තාත්තගේ.
3: අහහ.
4: ඒකම ප්ලාන්ටේෂන් ටී ප්ලාන්ටේෂන් තියෙනවා තාත්තගේ.
3: අහහ.
4: ඒවත් බලන්න ඉන්නවා තාත්තත් එක්ක ටික කරගෙන.
3: ඒවත් අක් මැද්දේ. ඔව්. සුන්දර ජීවිතයක් තියෙන්නේ නේ?
4: අනිවාර්යෙන්.
1: පුබුදු මට කියන ලක්කන ගෝල්ඩන් වොයිස් මේ තරගාවලිය ගැන කොහොමද විස්තර දැනගත්තේ?
4: මම දැනගත්තේ ඇත්තටම FM සේවය ඔස්සේ තමයි දැනගත්තේ. මගේ වයිෆ් තමයි මේ ගැන දැනුවත් වෙලා මට මේ දේ කරන්න කියලා. එයා තමයි ඉදිරියට
3: යොමු කළේ.
4: යොමු කළේ.
3: ඔව්. එයා ඉදිරියට යොමු කළා නම් සෑම පිරිමියෙක්ගේ ඉදිරි ගමන පිටිපස්ස ගැහණියෙක් ඉන්නවා කියලා කියනවනේ.
4: අනිවාර්යයෙන්.
3: ඔව් ඒකට අපි ගරු කරන්න බෑ.
4: අනිවාර්යයෙන්.
3: දැන් කාගේ ගීතයක්ද ඒ ගරුත්වය වෙනුවෙන් තෝරගන්නේ?
4: මම දමිත් අසංග මහත්තයාගේ ගීතය තමයි තෝරගෙන තියෙන්නේ. වැහි වැටිලා බිම තියෙන්නේ වගේ.
3: රාහ ගීතයක්. හරි. එහෙනම් ගායනා කරමු.
4: අනිවාර්යයෙන්.
1: මේ තරඟ අංක 17265 න් තරඟ වදින්නේ පුබුදු වික්‍රමාරච්චි.

0: voice.
1: ඔබතු ප්‍රියංකරක ගායනය
2: දෙවනක් වුණාම තමන් ගැන හැන්න සබ්දෙට මොනවා දඩු නේද?
3: කනට හැන්න හැට පේන්න ලස්සන්ට ඉතින් ගානා කරනවා අපි දැක්කා.
1: ඒකනේ කියන්නේ දමිත් අසංගගේ ගීතවලට මේ තරම් ආදරේ කරනවා කියලා මම නම් විශ්වාස කළේ නෑ. ඔයා ගායනා කරනකොට ඒ ෂුවර් එක තිබ්බා.
4: අනිවාර්යෙන්ම.
1: අනිවාර්යෙන්ම. ඔව්. මොකද හිතෙන වැඩි?
4: මම ආසම කරන ගායකයා. මම කොහේ ගියත් ගායනා කරන ගීත තමයි දමිත් අසංග මහත්තයාගේ. ඒකම වෙරළියද්දගේ. චාම්රවි සිංගි ගීත ගායනා කරනවා. ආසම ගායකයා තමයි දමිත් අසංග.
1: කෝඩ් එකක් දුන්නොත් කාගේ සින්දුවක්ද කියන්න කැමති?
4: වෙරළියද්දි මහත්තයා පුළුවන්.
1: මොකද කියන්නේ?
4: මගේ ආදරේ
1: ඔන්න දිලීප.

0: ඔය රත්නපුරේ කලවාන පැත්තේ එහා ගන්නේ නම් අනික් අන්දර ඇහෙන්න සද්දෙට හවසට කියන සින්දුව. නේද?
1: අනිවාර්යෙන්ම.
0: හරි විනිශ්චයමල්ලේ තීරණයක් බලමු කොයි වගේද කියලා වෙලලා අපේ විශාරද
2: දිලිප ලේනගේට අවස්ථාව දෙමු සර්.
1: ඔබතුමෝ මං හිතන්නේ මේ පැහැදිලි ඉදිරිය මට හිතෙනවා දමිත් අසංක එතකොට වෙරළියක්ද දැන් මේ කොයිම හරි වෙලාවක අපිට මේ චරිත රිප්ලේස් කරන්න වෙන වෙලාවක් එනවා මං හිතනවා ඔයා එතන ඉන්නවයි කියලා
0: ඒ ඇට්ලක බාර ගන්න ඕනේ
1: නේ ඒක බාර ගන්න මට හිතෙනවා ඔයාගේ කන්ෆිඩන්ස් එක ඒ වොයිස් එකේ තියෙන ජවය ඔන් ස්ටේජ් එකට ගිය ගමන් කෙලින්ම මිනිස්සු වට කරගනී ඔයාව
3: මං thank you sir
1: ස්තුතියන්ත මේ කම්පිටිෂන් එකට ආපු එක ගැන ඇත්තට
3: ඔව් ස්තුති
0: චාමරගේ සින්දුවකුත් අපිට ඕන කල්ලා ගන්න තිබ්බා අපි අනිත් දවසේ අල්ලගමු දැන් ඉස්සරහට යනවා කියලා පොඩි විශ්වාසයක්
3: තියෙනවා අනිවාර්යෙන් කියන්න පුළුවන්
0: හා ඒකනේ මේ
2: සංගීත නිපුන් රෙසිල් වනිකසේකර මොකද දක්වන ප්‍රතිචාරය කියලා අපි හලා බලමු
4: පුබුදු ඔයාගේ වොයිස් එකේ හොඳ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා මට හැබැයි එක යෝජනාවක් කරන්න කැමති ඔබ ෆලෝ කරන ජොන්ර එක ශෛලිය හරි හොඳයි තව ශෛලියක් අපි ෆලෝ කරලා බලමු ඔබට මට හිතනවා ඒ අලුත් ට්‍රෙන්ඩ් එකක් අපි ෆලෝ කරලා බලමු මට හිතනවා අටත් වාට ඒ කැපැසිටි එක තියෙනවා කියලා
1: මම ඒකට ඇඩ් කරන්න කැමති රෙසිල් එක කියන්නේ නැත්තේ ඒ කියන්නේ දැන් අපි දන්නවනේ අපිට දැන් අර අපි ඉන්න ට්‍රෙන්ඩ් එකේ ඒ වැඩේ හරි ඔය වොයිස් එකෙන් අපිට පොඩි වෙන කෑල්ලකට යන්න පුළුවන් නම් ඒක අනිවාර්යෙන් රටේ ට්‍රෙන්ඩ් එකක්
4: වෙයි අනිවාර්යෙන් දැන් ඔය වොයිස් එකෙන් අපිට වෙස්ටර්න් ක්ලාසික් එකක් වගේ යන්න පුළුවන් නම් ඒක වට හැකියාව තියෙනවා කියලා මට හිතෙනවා මම විශ්වාස කරනවා
3: අනිවාර්යෙන් සුබ ට්‍රයි කරලා තුන
2: ඒක අභියෝගෙත් බාරගත්ත ට්‍රයි කළොත් පුළුවන් බෑගේව නැ
0: අපි මේකේ ට්‍රෙන්ඩ් හදන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ නේද ලක්කන ගෝල්ඩන් වොයිස් කියන්නේ එහෙම අලුත් ට්‍රෙන්ඩ් එකක්
3: අනිවාර්යෙන්
0: ඔව් කලවානේ ආද ටාගට් එක තුණු
2: පුබුදු ප්‍රියංකර වික්‍රමාරච්චි
0: ඔව් ඔබතු පාට අපේ සුබ පැතුම් එන සිකුරාදාට බලන්න මොකද්ද වෙන්නේ කියලා ඒ ජයග්‍රහණත් එක්ක අපි ඊළඟ වටේට යමු
3: අනිවාර්යයෙන්
2: ජය වේවා
3: බොහොම ස්තුතියි සිල්වා ලක්කඩ ගෝල්ඩන් වොයිස්
5: නම්පේ රේඩියෝ රියැලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමු වෙමු

0: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්වීමකි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ Golden Voice.
6: තිමිර උඩල මත්ත නිර්මාණයක්.
7: මට හිතන විදිහට දෝනි, තාත්තගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඔය මාත්‍යත් එක්ක.
8: ප්‍රශ්නයක් තිබ්බත් ඒක පාරණ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැන්ද? සමහර විට මාම බස් වල වැඩ කරන කාලේ මොකක් හරි හිතමනාපයක් වුණාද දන්නේ
7: නැහැ. අනේ මන්ද දරුවෝ, අනිත් එක ඉතින් එහෙම දෙයක් වුණා නම් මේ මනුස්සයට මාත් එක කියන්න පුළුවන් නේ. කිසි දෙයක් කියන්නේ
6: සිහිනක තනි වෙලා.
9: මං සචිගේ ෆෝන් එකකින් මෙසේජ් එකක් දැම්මා අම්මා. මං තා ටිකින් කෝල් එකක් දෙන්න.
10: කෝල් කරලා අහනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ.
7: අනේ නිකන් මගේ ෆෝන් එක නම් දෙන්න බෑ. මගේ ෆෝන් එක පොලේ ගහවි.
6: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
11: සිහිනක තනි වෙලා.
4: FM 93.5. FM 93.7 Lakhana Radio ITN.

0: May, Nakane Golden Voice.
1: FM 93.7 ඔබහගෙන ඉන්නේ ශ්‍රී ලාංකේය ස්වරාභිෂේකයේ දශක තුනක අභිමානිය ලක්කඟ ගෝල්ඩන් වොයිස්.
2: ගෝල්ඩන් වොයිස් අතරේ එකතු වෙන මේ තරංග කාර්ය නැත්තං අනාගත අපේ ගෝල්ඩන් වොයිස්
1: කිරුළු පලන් හිමිකාරණි.
2: ඔව්, එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්න. අංක 312 මුල් අංක වලින්. කවුද මේ?
1: මේ නදීෂා උද්‍යංගනේ වෙන්න ඕනේ. අපි කතා කරලා බලමුද?
2: එන්න නදීෂා. මම දැක්ක නදීෂාගේ මේ ගීත ලයිස්තු මොනවද ගායනා කරන ගීත කියන තැන ඉස්සරහ තිබුණා නේද? හරි ලස්සන ගීයක්. ආ? ඊරෑ ගදන්දරය.
1: හා
2: හා. එදා රෑ නෙමෙයි ඈ. ඊරෑ ඔබ සිහිනෙන් දෙඩවූ ඒ උපුලි කවුද? චන්ද්‍රසේන රංගේ මහත් ඇලිව සින්දුවක් වුණාට මේක තෝරා ගැනීම ඇතුලේ නේද? පොඩි ලස්සනක් තියෙනවා.
1: තියෙනවානේ වෙනස් රහක්නේ.
2: කසාද බඳලාද? එහෙම වෙන වෙන නම් කියනවද ගෙදර ඇවිල්ලා? ඔයාට ඉතින් වගේ නෑ. ඔයා නෙමෙයි මං කියන්නේ මහත්තයා.
1: එහෙම
2: කියන්නේ නෑනේ. එයාට නිකන් රිදවන්න එහෙම නෙමෙයි මේක තෝරගත්තේ නේ. එහෙම හදවතේකවත් නෑනේ කොහොමත් කොරතේ.
1: නෑ නෑ
2: එහෙම නෑ. තරංගයට ගායනා කරන්න.
1: එහෙම.
2: ඔව්. මගේ ලස්සන ගීයක් එක නේ.
1: මගේට ගොඩක් කලින් ඉඳන් එහෙම ආසාවක් තියෙන නිසා.
2: අවු යාගේ තව එකක් තියෙනවා. සුලෝචනා එක කිරුලක් පළඳින්නට බෑ කියන එන ප්‍රශ්න. එහෙම ප්‍රශ්න තියෙන ගීත තියෙනවා. හරි.
1: ඉතින් කියන්නක මේ දැන් ගෝල්ඩන් වොයිස් අපේ තරඟය ගැන කොහොමද දැනගත්තේ?
3: මම ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ FB එකෙන් තමයි දැක්කේ.
1: ලක්කන Facebook page එකේ.
3: ඔව්. එතකොට මම follow කරලා තිබුණ නැහැ. මම ඉතින් ගොඩක් වෙලාට music දේවල් විතරයි මගේ FB එකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක දැක්කේ. ඊට පස්සේ මම ඒකේ apply කරන්න කියලා තිබුණා. හින්දා විස්තර ටික share කරලා තිබුණා. හැබැයි මට පස්සේ call එක ආවට පස්සේ තමයි දන්නේ මම සින්දුත් යවලා කියලා. එහෙම.
2: ඔව්. ඒ කියන්නේ ඔහේ හරි ගමන්නේ තමන්ගේ සිහිනයට ළඟා වෙන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක හැබෑ වෙනවනම් එතන මම ඉන්නවා. එහෙමනේ නේ?
3: අනිවාර්යයෙන්ම.
2: ගායන ශිෂ්‍යයෙක් ගමනක් යන්න බලාගෙන ඉන්න තරුවක්.
1: ඈ?
2: එහෙම තමයි ඉන්න ඕනේ. දැන් එතකොට සාමාන්‍ය ජීවිතයේ ඔය ස්මාර්ට්ෆෝන් එක අරගෙන කොට කොටා ඉන්නවද නැත්නම් රැකියාවක් කරනවද කොහොම ජීවිතේ?
3: රැකියාවක් කියන්නේ මම රූපලාවන්‍ය ශිෂ්‍ය හදාරලා තියෙනවා. කියන්නේ ලොකුට අසාවක් විදිහට කරන්නේ නැහැ. ඊවසේ රෙදි මහනවා, ඇඳුම් මහනවා. ඒව තමයි ඊට අමතරව ඉතින් සින්දු කියන එක තමයි.
2: ඒ කියන්නේ සද්දේට වේඩිය ගත්තාගෙන සින්දුවක් මොන මොන නේද?
1: ඒ වගේ දෙයක් මහාන ගම. ඔව්.
3: ප්‍රෝග්‍රෑම් එකක් කොහේ හරිම අහුනත් එහෙම යනවා. ඊට පස්සේ වැඩසටහන් තියෙන ඒවට යනවා ඉතින්.
2: ඔව්. එහෙම. මේකප් කරන්න කියන කාරණා.
3: ඒවත් කළා.
2: ඒවත් කළා.
3: ඔව්. ඒ කියන්නේ වෙලින් එකක් උනත් ලැබුණොත් කරනවා.
2: ලැබුණොත් කරනවා.
3: ඔව්.
2: මොකද? ස්වන් රැකියාවක් කරනවා කියන්නේ ඉතින් කාටවත් නයත් නෑ බයත් නෑ නේ?
3: අනිවාර්යයෙන්.
2: අනිවාර්යයෙන්. එනං උබුලට ගහන කරු.
3: හරි.
1: මේ තරඟ අංක 312 න් තරඟ කරන දෙනියායේ සිට පැමිණි නදීෂා උද්‍යංගනේ.

0: නදීෂා. හරි ලස්සනට ගීත ගායනා කළා. ඉතින් මට නදීෂා ගැන මේ ලොකු හැඟීමක් ඇති වුණා. ඔයා මේ දෙනියාය කිව්වා. ඇත්තටම කොළඹ පදිංචිලාද ඉන්නේ? මම නැත්තම් දෙනියාය ඉඳලා මේ වෙනසනක් ආවා.
1: දෙනියාය ඉඳලා මායි.
0: ඉතින් වට අපි සුබපතනෝ මේ තරගෙ
1: එකතු වුණාට.
0: ඉතින් නිකම්ම සුබපතල වැඩක් නැහැ. විනිශ්චය මණ්ඩලයේ සුබපතනුත් මේකට එකතු වෙන්න.
2: තරංග අංක 312න් තරංග වැදුණු නදීෂා උද්‍යංගනීට ලැබෙන කමෙන්ට් එක මොකද්ද? විශාර්ද දිලීප ලියනගේ
3: නදීෂා, ඇත්තටම අපි කියනවා සාමාන්‍ය රහට ගායනා කරා කියලා.
4: Thank you sir.
3: මට හිතෙනවා ඔයා එක්ක ගෙදර මං හිතන්නේ ප්‍රැක්ටිස් කරලා තියෙන විදිහ වෙන්න පුළුවන්. පොඩ මුමුණන ගතියක් තිබ්බ ප්‍රනන්සේෂන් තව වැඩිපුර පොඩ්ඩක් වචන එළියට ආව නම් හොඳයි කියලා හිතනවා. මට සම්පූර්ණ සෝංග එක අහද්දි අනිත් එක මේ වගේ සෝංගයක් ගායනා කරද්දි ඒකේ තියෙන හඬ අර අපි කියන පොඩි හාෆ් නෝට්ස් පොඩ්ඩක් මේ සෝංග එකේ තියෙනවා. අර සාම්ප්‍රදායික ක්‍රමයට යනවට වඩා පොඩ්ඩක් නියම් පොඩි අර මුලින් සුරේ කිව්වාගේ මේ සින්දුවේ තියෙන අදහසත් එක්ක වෙන්නත් ඕනි. ඉතින් ඒකින්ද පොඩ්ඩක් ඒවා වැඩිපුර පෙන්වන්න ප්‍රොනන්සේෂන් කියන එක සෑහෙන වැදගත්.
0: ඒ වාට පුළුවන් නේ උතන මොකක් හරි පොඩි පොඩි එහෙමේ කරලා ගන්න ඕක සොරපූරුව. ඈ මෙන්න මේ ෆෝන් එකත් ආපහු පොඩ දාගන්න. ඈ දාගෙන අපේ විනිශ්චය මණ්ඩලයේ මේ දිලීප කියන විදිහට මේ බලන්න ඔය ඔය ඔය ටෝන් එකත් එක්කලා වාට වාගේ නිදහසේ මේ ගීත ගායනා කරන්න පුළුවන්ද කියලා. ඇහෙනවනේ කීබෝඩ් එක.
3: අර පළවෙනි අපි පටන් ගන්නකොටම සෝංග එකේ තියෙන පද ටික පොඩ්ඩක් කියාගෙන යමුකෝ නදීෂා. ලයිව් අපි මේ වෙද්දි

0: දැක්කනේ දැතන නිදින තිරයාමි හාෆ් නෝට් එකේ ගෙලිමි. එතකොට ඒ වගේ දැන් දැන් ඔයාට මම අර කිව්වට පස්සේ ඔන්න හොඳට ප්‍රොනන්ස් වෙනවා වැඩි. නිදින තිරයාමි එන ප්‍රබල කෑල්ලක් එතන. මම හිතන සින්දුවේ අදහස අනුව හොඳටම කියන්න ඕනේ තැනක්. අන්න ඒකින්ද throughout the whole song පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඔළුවේ දාගෙන ගියා නම් ඉදිරියට හොඳ.
1: අපි ඒ කොටස ගායනා කරන්න ඉඩ දෙමුකෝ. මට දැනෙනවා ඒක.
0: නේද? අපි කියමු මුලින්.

0: ඒක කිව්ව විදිහට මල් ලගත්තා. ඒකයි ලස්සන.
1: දුර බහැර වෙලා ආිනකොට හොඳ තරගයක් දෙන්න.
2: ස්තුතියි අවස්ථාවක් දුන්නට.
1: ඒකනේ.
0: එහෙමනම් අපි දැනට ඇට සමුදෙමු ඒ තරඟ අංක 300.
2: හැබැයි කියන්නේ තියන කමන්නේ.
0: අර හරි කේම කේම කේ.
2: මං සින්දු කිව්වට මම ඒ කියන්නේ කිසිම ගුරුවරයෙක් ළඟ එහෙම ගිහිල්ලා නැහැ. වොයිස් ට්‍රේනින් අරම මුකුත්ම නැහැ. ෆෝන් එකෙන් සින්දු අහනවා. ෆෝන් එකෙන්ම කැරෝකි කිය කිහිටිය මුලින් ඉඳලා දැන් මං ආයි කල්පනා කරා කැරෝකි වලට කියන්නේ නැහැ. සින්දු අහලා අහහ කියනවා කියලා විතරයි. ඒ කියන්නේ නැත්තම් මම සින්දුව නිකන් ඇහුණු ඵලයට කියලා මම කැරෝකි කියලා ආයි ඌමනාවකට මං කියන්නේ ගිය මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට හරි ඉවෙන්ට් එකකට හරි කියන්නේ ගියොත් එතෙන්දි මං වැරදි. ඒ මං අර අහලා නෙමෙයිනේ කියලා තියෙන්නේ. එතකොට මං ගොඩක් කලාවල් ඒ වගේ දේවල් වලට මුණ දීලා තියෙනවා.
3: මං හිතනවා සෑහෙන වටින කතාවක් ඒ කිව්වේ කියලා. ඒක අනිත් අයට සෑහෙන වැදගත් ඒ කතාව. ඒ කියන්නේ ඉදිරි ඔයාට ඒ කියන්නේ විෂන් එකක් තියෙනවා. දැන් මම මේ යන්න ඕනි කුපද්ද කියලා ඒකට අනුව ඔයා අනුගත වෙච්ච විදිය තමයි ඒ කිව්වේ.
2: මට ඒක මේ පහුගිය ටිකෙන් මට එහෙම වුණා. ඒ කියන්නේ මම නිකන් සාමාන්‍යයෙන් ඇහෙන සින්දුව කියලා රෙකෝඩින් කරලා තිබෙනවා. පස්සේ මම ඉවෙන්ට් එකේ මොකක් හරි ඌමනාවකට මං ඒ සින්දුව තෝරගත්තොත් මං එතෙන්දි වැරදි මට වැරදිලා තියෙනවා. මං පස්සේ හිතුවා මං ආයේ ඒක කරන්නේ නැහැ. මම සින්දුව අහහ ඒකම කියනවා. එම ගලිතාගෙන තමයි
3: මම ඔච්චරටම කියපෙකේ මම ඔයාට තව ඉදිරියට යන්න තව වටින දෙයක් කියන්නම්. අපේ දැන් පර්ෆෝමන්ස් එකක් කරනකොට අපිට පොඩි තියෙනවනේ ඒක රංගපෑමක් තියෙනවනේ මේක ඇතුලේ ඇක්ට් එකක් ඉදිරිපත් කරන්න ඕනේ විදිය. මම ඔයාට යෝජනා කරනවා ඔය කරන දේ මම විදියට කරන්න පුළුවන් නම් මිර එකක් ඉස්සරහ. එතකොට මොකද වෙන්නේ? ඔයාට ඔයාව පේනවා. දැන් ඔයාට ඔයාව පේන්නේ නැහැ. අපිටනේ පේන්නේ. එතකොට ඔයා ෆයි නෝට්ස් වලනකොට ඇස් බැමි මොකද වෙන්නේ? මගේ උගුර මොකද වෙන්නේ? මං අඬනවා වගේද වෙන්නේ? ඒ ඔක්කොම ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ඇඟින් එන දේවල් ඔක්කොම හදාගන්න පුළුවන් මිර එක. ඒකට කියනවා අපි මිර ප්‍රැක්ටිසින් කියලා.
2: ඒක යූස් කරලා. ඔව් ඇත්තටම මම එහෙම දැන් මේ වෙනකන් මේ අද සර්කින් දැනගන්නකම මම ඒක කළේ නැහැ. ඒක මට මාර වටිනවා. ගොඩක් ස්තුතියි ඒක ඒ දේ මට කියලා දුන්නට.
4: Lakhanda Golden Voice.
0: ඇත්තටම සොරේ මේ කරමේ අවිමංසලක්. කෙනෙකුට මෙතනින් එහාට තවත් පාර දිගු වෙනවා. තමන්ට යන පාත් එකක් හැදෙනවා. ඒක නිසා Golden Voice මේ තරඟයේ තුල ඉදිරියට අපිව මං හිතන්නේ රසාලුප්ත කරන්න නදීෂට හැකියාව ලැබෙවි කියන ප්‍රාර්ථනය අපේ හිතේ තියෙනවා. එහෙමනම් අපි සමුදෙනවා ඒ තරඟ අංක 312න් තරඟ වැදුණු නදීෂා උදයන්ගනි.
1: එහෙනම් පුංචි පුංචි පුංචි ඉන්ටර්නෙට් එකක් ගන්න.

0: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ Golden Voice
4: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්හඬ Golden Voice

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හන ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ ස්වරභීෂයකේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ වෙලාවහගෙන ඉන්නේ. අපේ තරංකරුක කැඳවාගෙන ඇවිල්ලා තිනා වේදිකාවට අයිබෝන් කියලා පිළිගන්න. කවුද නම?
2: ගයන් සංජීව.
3: අංක 12618 න් තරං කරන හොරණ සිට පැමිණි ගයන් සංජීව. ඉතින් මං කියන්නේ ජීවිතය හරි පුදුමයි. සංජීව, දැන් මේ තරංගයට සහභාගී වෙන්නේ කොහොමද?
2: ලසිත් චතුරංග කියන මගේ මිත්‍රයා තමයි මාව මෙතනට මේ තැනට එනකන් මේ මට සපෝට් එක දුන්නේ. ඉතින් වැඩිම මේවක යට තමයි දෙන්න ඕනේ මේක.
3: එතකොට දැන් මේ මේ සින්දු කීමයි ජීවිතය අතර තියෙන සම්බන්ධය කොහොමද?
2: මේක ඇත්තටම හුඟක් පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ලොකු ආසාවක්. ඒක මං තැන් දෙක තුනකදී මාව රිජෙක්ට් කරලා අයින් වුණා. ඉතින් මේ තැන මට ඉතින් මගේ මිත්‍රයාම තමයි කිව්වේ යන්න ගයන් පුළුවන් වාට කියලා. ඉතින් මම ට්‍රයි එකක් දෙන්න තමයි.
3: දැන් සින්දු කිය කියම ජීවිතේ ගෙවන්න පුළුවන්?
2: බෑ. සින්දුම එහෙමම බෑ. ඉතින් මම මගේ ජීවිතේ විදිහට මට ඒක ටිකක් අමාරුයි කරන්න. ඉතින් ඒත් මේක අතාරින්නේ නැහැ.
3: හැමදේ කරම නොසැලෙන මනසක් තියෙන චරිතයක් කියලා මම ඒකයි මම කිව්වේ මුලින්ම. ඉතින් මේ වාට ඉලක්කයට යන්න පුළුවන්. කොහොමරි මහන්සියලා ලස්සනට මේ ගීතේ කිව්වොත් හොඳ තැනකට මේ තරගේ ඇතුල් වෙන්න පුළුවන්.
1: දැන් මොකද්ද තෝරගත්ත ගීතය?
2: සුනිල් අධිරත්සිංහ මහත්මයාගේ ශිල්ප සොඳින් දැනගන්න.
3: ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දු
2: කොළඹුරේ.
3: ශිල්පය හරියට අදාරන්න ඕන. පස්සේ කාලෙක තමයි ඒක මතක් වෙන්නේ. නෑ අපි ඒක නොකලේ කියේ වැරද්ද මෙන්න මේකයි කියලා. සුනිල් අධිරත්සිංහ ගායනා කරන වසන්ත කුමාර කොබෝක රචනා කළ හරිම වටින ගීතයක් තමයි මේ ගීතය. ඉතින් මේ ගීතේ තෝරා ගැනීම පිළිබඳව අපේ ස්තුතිය වාට ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් එකතු කරලා අපිට ආරාධනා කරනවා ගීත ගායනා කරන්න.
2: ස්තුතියි.
1: අපි මීළඟට අවස්ථාව ලබා දෙන්නේ තරග අංක 12618 න් තරග කරන හොරණ සිට පැමිණි ගයන් සංජීවට.
4: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.

0: ગાયન સંગીત
1: ધોરણે ઇદં આવે ગાયન અરે લસંત ગીતે કીવો કે મમ હિતનો મન નન્ના ઇદે વિનિશમનલે મનો વગે તકસીરવા દેઈદી કે ඈතට ඇහුණා රැව් පිරිරැව් දෙන හඬක් විදියට ඔයා මේ ගීතයට අවතීර්ණ වෙලා ඉන්නවා මොකද හිතන්නේ ගත්ත උත්සාහය ගැන
2: හොඳයි කියලා හිතනවා ඇත්තටම ඒත් පොඩි චකිතයක් තියෙනවා ඉතින්
3: විනිශ්චය මණ්ඩලේ මොකද්ද කියන්නේ කියලා නේ තැතිගැන්මක් තියෙනවා
1: අද ආදායමත් නැත්තම් අහිමි වෙනවනේ දැන් මේ හැම දෙයක්ම නේද දාලානේ

0: අදෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවිනි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
3: පෙරව හවස දෙකයි විනාඩි 45යි
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
5: අනිත් හැපින්න මේ දුල්මිය මෙතන ගහමරා ගත්තට මට උඹල ඔක්කොම එකයි හොඳද ඇයි හොරෙන් බලන් අම්ම ගියාම පාලුයිනේ මෙහෙන්න කෙල්ලෙ
6: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි
7: ඒ කවුද
6: එක්කෙනෙක් මගේ නංගි මල්මි අනිතක ඔයා
7: අනේ ඔයා නංගිට ගොඩක් ආදරෙයි නේද
6: මම පුංචි කාලේ මගෙන් කවුරු හෙවොත් එම් මගේ පණ කවුද කියලා මං කියන්නේ මගේ නංගි කියලා
4: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
8: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate. Musicals that ignite the soul.

0: Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max, FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Vilao hawasa dega yunari hatalis hatai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: ධර්මය හඳුස්වා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් අපි මේ එකතු වෙලා ඉන්නේ රටවටෙන් අපි තෝරාගත්ත මේ සම්ප්‍රාප්තිකයන් අතරින් දක්ෂතාවයෙන් පිරිපුන් අය තෝරාගෙන ලක්කන ගෝල්ඩන් වොයිස් හොයාගෙන යන කිරුළ හොයාගෙන යන ගමනක පුංචිනවා අපි මේ මොහොතේ ජීවත්.
1: ලක්කන ගෝල්ඩන් වොයිස්
2: ශ්‍රී ලංකේය සරාභිෂේකේ දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අපි තවත් තරගකාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙන්නේ වැඩි ඈතක නෙවෙයි.
0: මම කියන්නේ මෙයා තමයි දුරම ඉඳලා.
2: දුරම නෙවෙයි යන්නේ ළඟ පාත. මන් දන්නේ කොහොම මේ අවස්ථාව හිමි වුණාද කියලා. ඒක මං හිතන්නේ වාසනාව. 4021 තරගංකෙන් තරගවාදින නොමිකා නිරෝෂණී ඔයාට අපි ආරාධනා කරනවා එන්න. අයිවන්.
0: ඔයා මොකද්ද මේ දුර නෙවෙයි කියන්නේ? නොමිකා.
3: වැඩි ඈතක නෙවෙයි.
0: තලවතුගොඩ. තලවතුගොඩ කියලා නම හැදිලා තියෙන විදිහ.
2: හිටියට දන්නේ නැහැ
0: නේ. නැහැ නේ. හරි. මේ නිතර ලක්කන ආනෝ.
3: ඔව්. හැමදාම උදේ පාන්දර ලක්කනින් තමයි දවස ආරම්භ කරන්නේ.
0: අහහ.
3: ආරම්භ කරන දවස සුබයි.
0: දවස සුබයි.
3: ඔව්.
0: ඒතර වාදෙන් දැනට මොනවද කරගෙන ඉන්නේ?
3: දැන් මම වෘත්තියෙන් දෘෂ්ටි පරීක්ෂකවරියක් විදියට වැඩ කරනවා.
0: ඇස් පරීක්ෂා කරනවා.
3: ඔව්.
0: ඈ?
2: පෙනීම බලනවා.
0: අර ඔయిత කලින් තරගයකට ආපු චරිතයක් ඇතුළේ මේ ඩෑන්ස් ටිකක් බොඳ වෙලා පේන්නේ නැති දරුවෙක්. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ අතර තියෙන සහයෝගය ඇතුලේ ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්
3: කරන්න.
0: ඔව් ඒක වෙන්න ඕන දෙයක් නේද?
3: ඔව්.
0: ඇහක් පරීක්ෂා කරනවා කියන්නේ ඒකේ මේ
3: කෙනෙක්ගේ හදවත බලනවා වගේ වැඩක්
0: සර්. අහහ.
3: ඇහක් පරීක්ෂා කළා අපි පෙනුම දෙනවා කියන්නේ එයාට ලෝකයක් වටින දෙයක් දුන්නහා සමානයි.
0: අනිවාර්යෙන්ම.
3: ඔව්.
0: ලෝකේ තියෙන්නේ දැක්මක්නේ.
3: ඔව්.
0: ඇස් වලින් බලලා කන් වලින් අහන්න තියෙන්නේ.
3: එහෙමයි.
0: ඒ කියන්නේ ඇස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර බලන්න පුළුවන් වැඩිපුර අහන්න පුළුවන්.
3: ඔව්.
0: දැන් අද මොකද්ද තෝරගන්න ගීතේ?
3: අද කොළඹපුරේ නුඹ ඉන්න අයසව්වේ ගීතේ තමයි තෝරගත්තේ.
0: ආචාර්ය රෝණ වීරසිංහ සංගීතවත් කරපු, සමිතා මුදුන් කොටුව ගායනා කරපු අපිට මතක. අපි සෑහෙන කාලයක් අවුරුදු 20ක් 25ක් 30ක් විතර රස විඳපු ගීතය.
2: ඔව්. තරංග අංක 4021. අපි අවස්ථාව දෙමු දේන.
0: අපි ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා.
3: Thank you sir.
2: මේ තරංග අංක 4021 තරංග වදින නොමිකා නිරෝෂණී.

0: ගායනකලන් හිත රැඳියන්
1: මගේ සෙනේ
0: මගේ සෙනේ ගදල් ඉතින් අපිත් කසාද බැඳලා දරුවෝ හිටියත් අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ කවුරු හරි ලස්සන ළමයෙක් දැක්කහම හිත රැඳියන් මගේ සෙනේ ගදල්ලි
1: අපි බලමු කමෙන්ට් එක කොයි වගේද කියලා මිනිස්සු මණ්ඩලේ
2: සංගීත නිපුන් රෙසිල් වනිකසේකර මොකද දක්වන ප්‍රතිචාරය කියලා අපි හලා බලමු
3: ගායන සම්බන්ධ කතා කරාම අපි මෙහෙමයි නමික දැන් අපි ගීත ගායනා කරනකොට ගීතේ ෆවුන්ඩේෂන් එක පදනම වෙන්නේ පිච් එක තමයි අපිට කරදර කරන මේ පිච් එක පොඩ්ඩක් කියන සින්දුව

0: ඒ පිච්චක දැන් වට මේ අපි කීබෝඩ් එක ගහද්දි වට පිච්චක වට තේරුණා. හැබැයි මට හිතෙනවා ඔයා හිතනනේ ඇත්තම ඔයා ගායනා කරද්දි සින්දු ගීත ගායනා කරද්දි පිච්චක ඇත්තම ඔයාගේ තින් මිස් වුණා. ඒ කියන්නේ පිච්චක මිස් වුණා ඒක දිගටම ගීතේ තිබ්බා සහ තව මට හිතෙනවා තව පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලාව නම් හොඳයි කියලා. මොකද මේ සින්දු ඇත්තම ගීතේ මැදදී මට හිතන්නේ පොඩ අමතකුණා වගේ වටනානේ. ඔය සහ ඒ පිච්චක ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් ඇටෙන්ෂන් දෙන්න ඕන. අපි බලමු නේද.
1: ඔන්නෝමයි තියෙන්නේ නේ. තොරේ කියන කාරණා පිළිබඳ අවබෝධයෙන් මේකට සහභාගී වෙන්න ඕනේ. අපිත් මෙච්චර කල් දණන් හිටියේ පිච් එක කිව්වම ක්‍රිකට් තන තීරුවේ තියෙන පිච් එක තමයි පිච් එක කියලා. බලපම් සින්දු කියන්නේ ගියාමත් පිච් එකක් තියෙනවා. ඒක හරියට තියෙන්න ඕනේ. ඈ එහෙනම් පිච් එක හදාගෙන ඊළඟ දවසේ හම්බෙමු. ඈ හරි. බොහොම ස්තුතියි. ජයම වේවා.
2: ඒ තරඟ අංක 4021 න් තරඟ වැදුණු නොමිතා නිරෝෂණි.
3: ලක්කඩ Golden Voice. හඳුනා ගනිමු ඊළඟ තරඟකරුවෝ. මේ විරාමයෙන් පසු මේ ලක්හඬ Golden Voice.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනට තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා මිටිය.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: පහළ ආදායමේ සිට මැති ආදායම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබා ඇති බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා. ඉහළ ආදායම් ලබන රටක් ලෙස ඔසවා තැබීම විශාල ඉලක්කයක් බවට පත්වෙති බවත් එම ඉලක්කයට පිවිසීමේදී කාන්තාවන් සුවිශේෂී වන බවත් අමාත්‍යවරිය පෙන්වා දෙනවා. ඊරත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමරුම් උත්සවය අමතමින්
6: පහළ ආදායම් මට්ටමේ හිටපු රටක ඉඳලා මැදි ආදායම් රටක් බවට අපි දැන් ලංකාව ඔසවා තබා තිබෙනවා. හැබැයි මේක ඉහළ ආදායම් මට්ටමට යනවා කියලා කියන එක ඊට වඩා විශාල ඉලක්කයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒ වර්ධනය සඳහා ඒ සංවර්ධන ඉලක්ක සඳහා අපිට ප්‍රවේශ වෙද්දී කාන්තාවන් කියන්නේ විශේෂම ඉලක්කයක්. එතකොට අපි ඉලක්ක කරනවා ආර්ථික සංවර්ධනය වගේම සමාජ සුභසාධනය සඳහාත් අපි අරමුණු කරගත්තු රාජ්‍යයක් බවට පත් වෙන්න ඕනේ කියන එක. වංචා දූෂණ අවම කරලා තිබෙනවා. ඒ වගේම නීතිය බලාත්මක නීතියේ ස්වාධිපත්‍ය හොඳින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවට පත් කරලා තිබෙනවා. ඒ එක්කම ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන් වගේම අපි අනිකුත් සමාජීය ආර්ථික සංවර්ධනය සඳහා අපි නොයෙකුත් ව්‍යාපෘති සකස් කරමින් තිබෙනවා.
0: අමරිකාව සහ කැනඩාව අතර පවතින වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න වී තිබෙනවා. ඒ අනුව කැනඩාවෙන් ආනයනය කරන ඇතැම් කිරි ආශ්‍රිත නිෂ්පාදන යතුරුපැදි සහ බොහෝ මත්පැන් වර්ග තහනම් කිරීමටයි අමරිකාව කටයුතු කළේ. මෙම තහනම ලබන 29 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කැනඩාව අමරිකානු භාණ්ඩ සඳහා $1 බිලියන 20ක පමණ වටිනාකමකට තීරුපතු පැනවීමෙන් අනතුරුව අමරිකාව මෙම පේවරගෙන තිබෙනවා. එම කැනේඩියානු තීරුබදු අමරිකාව මීට පෙර කැනේඩියානු භාණ්ඩ සඳහා පැනවූ 50%ක තීරුබද්දට ප්‍රතිචාරයක් ලෙසයි ක්‍රියාත්මක කර ඇත්තේ. ලක්කන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: විලාහවස 3 විනාඩි 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදිම එළිය කරයි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: විරාමයට පසු නැවත ජයග්‍රහණේ සීන සැබෑ කරන නවතම රේඩියෝ රියලිටිය දක්කන ගෝල්ඩන් වොයිස්.
1: FM 93.5 93.7 ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්නේ ඔබ. මේ වෙනකොට තරකරුවන් ඉදිරියට යමින් පවතිනවා.
2: ඒ විශ්වාසය හවුරු කරන්න අපි අවස්ථාවක් ලබා දෙන්න වෙන්නේ. ඒකනේ මේ වෙන්නේ. ඒක ඔබ තමන් ඉදින් හෘද සාක්ෂියට එකඟව මේ වැඩේට සාර්ථකව මුහුණ දුන්නොත් ගමනක් තියෙනවා. නැත්තම් ඉතින්
1: තව හදාගන්න දේවල් කීයවත් දැනගන්න
2: පුළුවන්. හදාගෙන යන්න පුළුවන්. හරි. තමන්නේ අපි ඒව ගැන කතා කරමු. තව ඉතින් අපි මේ වැඩේ පටන් ගත්තා විතරනේ.

0: ඉතින් මේ මීළඟ තරග කාර්ය මොකක්ද අංකේ?
1: අංක 300 ගණන් වලින් යා තේරලා තියෙන්නේ අංක 367. නම කියන්නකො.
2: ශානිකා නදීෂානි.
1: ශානිකා නදීෂානි. කොහෙන්ද?
2: මම කුරුණෑගල ප්‍රදේශයෙන්.
1: එහෙත් කුරුණෑගල පැත්තේ.
0: ඔය ඉතින් කුරුණෑගල කියන්නේ වැඩිමනත් තිරිසක් ඉන්න දිස්ත්‍රික්කයක්.
1: අපේ මේ ලක්කඩ තහන වැඩිම ශ්‍රාවකව ඉන්න පිරිසක්.
0: අනේ හොඳටම ඇහෙනවනේ කුරුණෑගල. දැන් ඔයා මොනවද කරන්නේ?
2: මම රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩ කරන්නේ.
0: ඔය ප්‍රාදේශීය ලේකම්
2: කාර්යාලය. පඬුවස්නුවර නැගිනහිර.
0: දැන් ශානිකා පඬුවස්නුවර හරි ප්‍රසිද්ධයිනේ.
2: ඔව්.
0: මොකද?
2: රාජධානි
0: කාවද උතන හංගල තිබ්බි
2: උන්මාද
0: චිත්‍රා අන්න මේකනේ. ඉතින් දැන් පඬුවස්නෝර කෙල්ලොත් නිකන් උන්මාද චිත්‍රල වගේ තමයි මොන විදියට හංගල තිබ්බා ඉලක්කයට යනවා තමයි.
1: දැන් අද ගීතයක් තෝරගෙන ආවා. මොකද්ද ගීතය?
2: මම ගායන ගන්න හිරුට අයිති බව හිරු පවසනවා.
0: අසන ගීතයක්
1: නීලා වික්‍රමසිංහගේ
0: ගීතය රචනා කළේ අපේ ප්‍රේමකීර්තිල්ලිස් මහත්තයාගේ නෝනා. ඒ කියන්නේ ඒ කාලේ නෝනා මේ දාඩියල්ලිස් මේ දෙන්න ගුවන්විදුලි ඇතුලේ ලොකු ප්‍රේමයක් තිබ්බ චරිත දෙකක්. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ එක වහලක් යටට ඇවිල්ලා නේද සුරංගී කියලා දරුවෙකුත් අදලා මේ හරි ලස්සන ජීවිතයක් තිබුණා. මොන මොනාගෙන හේතු නිසා ඔය වෙන් වෙලා ගියා. ඊට පස්සේ ප්‍රේම කීර්ති තනි වුණා. දයාකත් පැත්තකට තනි වුණා. දයාක ඉදුවා එක තැනක. ඊට පස්සේ ප්‍රේම කීර්ති තව තැනකට යමු වුණා. මේවා ඇතුලේ තියෙනවා එකිනෙක ජීවිතයට සම්බන්ධ වෙච්ච පොඩි පොඩි නූක්කඩු. මට ඔයා හමු වුණ නිසා තමයි මම මෙහෙම තත්ත්වයකට පත් වුණේ කියන්නේ. ඉතින් ඒ වෙනකොට අර අත්හැරුණු චරිත ඒව ගැනත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. හිරුට අයිති බව හිරු පවසනවා. මේ නිලුම කාගෙද කියලා නේ අහන්නේ.
1: නුඹ කාටද අයිතිනේ?
0: ඔව්. නුඹ
1: කාටද අයිති? අපි ගීතය අහන්න කලින් මට තව චූටි ප්‍රශ්නයක් තියෙනවා සොරේ අහන්න. දැන් গোল্ডන් වොයිස් තරංගය ගැන ඔයා කොහොමද දැනගත්තේ ශානිකා?
2: මම වැඩ කරන ආයතනයේම සහෝදර නිලධාරී අයියා කෙනෙක් තමයි මේ වැඩසටහන ගැන මට කිව්වේ. මේ එයා දැකලා තිබුණා. ඊට පස්සේ මට ලියාපදිංචි වෙන කියලා විස්තර එව්වා. ඒකත් එක තමයි මම තරංගය ගැන දැනගත්තේ.
0: මේ ලක්හඬ මේ වගේ වැඩක් ක්ලාසික කිරීම ගැන රාජ්‍ය නිලධාරිනියක් විදියට වාර මොකද හිතෙන්නේ?
2: ඇත්තටම මේ අපි වගේ මේ හැංගිච්ච දක්ෂතා තියෙන තරුණ තරුණියෝ ගොඩක් අය ඉන්නවා. මේකට ඇත්තටම වයස් සීමාවකුත් නැහැ. ඉතින් හරිම සතුටුයි මේ වගේ දෙයක් රියැලිටි තරංග ගොඩක් තියෙනවා. නමුත් මේක අපට ලැබිච්ච වෙනම අවස්ථාවක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් හරිම සතුටුයි මේ වැඩසටහන සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන.
0: කොච්චර හොඳද නේද?
1: එතන පොන්සි නිවැරදි කිරීමක් කරන්න හැබැයි ඕනේ. අපි අවුරුදු 20ත් 50ත් අතර කියලා දුන්නනේ වයස සීමාවක්. ඒ අතරින් තමයි මේ තරඟ කරන මේ තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ.
0: අපි ආරාධනා කරමු.
1: ශානිකා නදීෂානි, අපි ඔබට අවස්ථාව ලබා දෙනවා මේ තරඟ අංක 367.
3: Golden Voice.

0: මෙහෙම ගීත ගායනා කළා හෙට ඉතින් ඔෆිස් ගියාපුවාම ඒජ ඔෆිස් එක පණු අස්නුවර පුරාම ඉතින්
1: අයිමත් ෆයිල්ද එකද කියන්නේ
0: නෑ මං කියන්නේ ඉරුට අයිති බව ඉරු පවසනවා නේද
1: නුඹ කාර්ද අයිති කියලා අන්තිම ඉවර කරනවා
0: දැන් අර වාගෙන විශ්වාසයක් තිබ්බායට මං හිතනවා ඔබ විශ්වාසයක් දුන්නා කියලා හරි ලස්සනට ගායනා කළා
2: විශ්වාසයක් තියෙනවා තරගෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා
0: හොඳයි
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු
3: ශානිකා සෝංග එක හොඳින්ම ගායනා කරා කියලා මම හිතනවා කන්ෆිඩන්ට් ලෙවල් එකත් ඔයාගේ හොඳයි ඕවරෝල් සිංගින් පර්ෆෝමන්ස් එකත් හොඳයි මම පොඩ්ඩක් ඇඩ් කරන පොඩි දෙයක් ඉදිරියට යනකොට අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා මේ හැම සින්දුවකම අපි කියනවා මේ සෝංග එකේ බොඩි එකක් තියෙනවා පොඩි මේකෙන් කතාවක් කියනවා විශේෂයෙන්ම ලිරික්ස් වලින් ඒකයි අර ඉස්සර සෝංග්ස් අපිට මාරි විදියට වදින්න එතකොට මම ඔයාට කියනවා පුළුවන් නම් අපි එකට කියනවා පොඩ්ඩක් ආටිකියුලේට් කරනවායි කියලා ඒ කියන්නේ අර වචන අපි කටින් කියවෙන විදිහේ ප්‍රොනන්සේෂන් දැන් අපි අහලා දෙනවා මේ පණ්ඩිත් අමරදේවයන්න් සින්දුවක් දුන්නම මේ සුරේ නිකම්ම ගායනා කරන්නේ නැහැයි කියලා. යා මාස දෙකක් විතර ගන්නලු මොකටද? වචනේ කොහොමද ප්‍රොනන්ස් වෙන්නේ කියන එක. ඒකට සෑහෙන තැනක් තියෙනවා. ඒ වචන කොහොමද මේ මෙලඩියට යන්නේ කියන එකද? ඉතින් ඒකෙන් මං හිතනවා ඔයා පුළුවන් නම් ගුරුවරයෙක් යටතේ පොඩි හැදෑරීමක් කරා නම් හොඳයි. එතකොට ඔයාගේ ඉදිරි ගමනට ඒක ගොඩක් සාර්ථක වෙන්න හොඳ දෙයක් කියලා මං හිතනවා.
2: හොස්තුති.
0: දිගටම ප්‍රැක්ටිස් කරන්න. ලක්කඬ Golden Voice ඊළඟ වටේදී අපි ආයේ හම්බෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
1: එහෙමනම් අපි ඒ සමුතෙන්නේ අංක 367න් තරඟ වැදුණු ශානිකා නදේශාන්.
4: ලක්කඬ Golden Voice.
0: මේක මේ සමුගැනීමක් නෙමෙයි. සමහර සමුගැනීම් තියෙනවා බොහොම දුරයි. මේක ඇවිල්ලා
1: හැබැයි දැන් ආයේ ගිහින් ගහේ කියලා හිතුණා.
0: මේ විරාමය.

0: ආමෙන් පස්සේ අපි හමු වෙන දේවල් සමහර වෙලාවට
1: හෘද සංවේදී වෙන්න පුළුවන්. ඒක ආශ්චර්යයක් වෙන්න පුළුවන්. දක්ෂතාවයෙන් පරිපූර්ණයක් වෙන්න පුළුවන්. කොයි හරි වෙතත් බලාගෙන හිටීම ඇතුලේ අපේ ඔළුව ඇතුලේ මැවෙන පොඩි ටෙක්ස්ට් එකක් නියමයි. ඒකට තමයි මේ හිටියේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරයවිතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අද මාවතන්න බිතුව එකකයි හතයි හයිසි හැතනමයයි පන්සි හැතනමය
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: സ്വർണമയ ഹണ്ടസ്വായാണ് നവതമ റേഡിയോ റിയാലിറ്റിയായി ലക്കണ്ട് ഗോൾഡൻ വോയിസ്.
1: FM 93.5 93.7 ඔබ ලක්කඩ සසර කරගෙන ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහගෙන ඉන්න වෙලාව තවත් තරග කරුවෙක්ව අපේ සම්බන්ධ කරගන්න සෝදනමින් ඉන්නේ මේ තරග අංක 69.
2: අංක 69 නද මේ ගෝල්ඩන් වොයිස් අතරින් බෑග්ග්‍රහණය හඹාගෙන යන්න එකතු වෙලා ඉන්න තරග කරු. පැතුම් දිල්සර. පැතුම් මොරවකනේ?
3: ඔව් සර්.
2: දිනියා ඉඳලා කොච්චර දුරද?
3: කිලෝමීටර් 120ක් වගේ
2: තියෙනවා. 120ක් වගේ තියෙනවා. මොරෝගේ ඉඳලා කොළඹට කොච්චර වෙලාවක් යනද මෙතෙන් එන්නේ?
3: පැය 3-4ක් 4ක් වගේ.
2: දැන් මොකද්ද තොරගත ගීතේ?
3: සමුදු වෙලාවක.
2: හරි ලස්සන ගීතයක්. චන්දන නිරාලචි.
3: ඔව් සර්. ඔව්.
2: මේ ගීතේට විශේෂ කැමැත්තක් තියෙනවද?
3: පොඩි කාලේ ඉඳන්ම කැමති සින්දුව.
2: පොඩි කාලේ ඉඳන්ම කැමති ගීතයක්. එහෙම පොඩි කාලේ ඉඳන්ම ගීතවලට කැමති වෙන්න හේතු තියෙනවද?
3: මට ඉතින් බෑන්ඩ් එකක් විතරක් කරනකොට.
2: ඒකනේ. වැඩිපුර වියදම් කරන්න තියෙන හැම්බෙන්නට වැඩිනේ. දැන් සැලන් දොරෙන් ඇතුළට එන කෙනා පිළි අරගෙන ඒගොල්ලෝ කට් එක කොහොමද තීරණය කරන්නේ?
3: එයාලා කැමති වුණු විදිහට ඉතින් තීරණය
1: කරගන්න. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරගය ගැන කොහොමද දැනගත්තේ? රේඩියෝ එකෙන්ද? කොහොමද අපේ නැත්නම් ලක්කඩ Facebook page එකෙන්ද?
3: Facebook page එක.
1: Facebook page එකේ. මේ තරග අංක 69 වෙනි තරග වදින පැතුම් දෙල්සර.

0: මොකද හිතෙන්නේ ගීතයට සාධාරණ කරන්න පුළුවන් වුණා කියන විශ්වාසය තියෙනවද?
1: විශ්වාසය තියෙනවද?
0: මොකෝ කියන්නේ සුරේ, අපි බලමුද.
2: මම මොන දේ කිව්වත් වළංගු වෙන්නේ අපේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රකාශය. එතකොට අපේ විශාරදවරු සංගීත නිපුණවරු මේ තරංගයට තමන් දන්න දත්ත සියල්ල එකතු කරමින් ඉතාම හොඳ විනිශ්චයක් ලබා දෙනවා. එතකොට සංගීත නිපුන් රෙසිල් ලබා දෙන විනිශ්චය, ඒ වගේම අපේ විශාරද දිලීප ලබා දෙන විනිශ්චය, මේ හැම කෙනාගේම තියෙන අඩුපාඩු හොයාගෙන ගමනක් යන්න හරි උදව් වෙනවා.
0: ඒ කියන්නේ සුරේ, ලක්කඩ ගෝල්ඩන් වොයිස් මේ තරංගයෙන් ඉදිරියට යන්න වගේම මෙතනින් අත්හැරුණාද, එතන ඉදිරියට තමන්ගේ හඬ හදාගෙන කොයි ආකාරෙන්ද ජයග්‍රහයේ ගමනක් යන්න ඕනේ.
2: මොරෝකෝ ඉඳලා දුර ගමනක් ගෙවාගෙන ලක්කඩ ගෝල්ඩන් වොයිස් වෙත පැමිණි අපේ ඊතාදර තරංකරුවට බලමු විනිශ්චය මණ්ඩලයේ ලබා දෙන විනිශ්චය කුමක්ද කියලා.
0: පැතුම් දිලිසරට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා අපි මුලින්ම දැනගන්න හදන්නේ විශාරද දිලීප ලියනගේගෙන්.
3: පැතු, මම ඇත්තටම මේ ආස කරන පර්සනලි මම ආස කරන ගායකයෙක්ගේ සින්දුවක් චන්දන ලියනාච්චි. අපි චන්දන ලියනාච්චි කියනට වැඩිය මම හිතනවා යූස් කරන්න ඕනේ විශාරද චන්දන ලියනාච්චි කියලා. එයා වැඩි කැමති නැහැ ඒක පාවිච්චි කරනවට. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා එහෙම හඳුන්වා දෙන්න ඔබ. ඇත්තටම හම්බල් ආටිස්ට්ලගෙන් එක්කෙනෙක් ලංකාවේ ඉන්න, අපි ගොඩක් මාදරය කරන. ඉතින් මම ආයේගේ සිංගින් ගැන කිව්වොත් මං එතුමා වෙච්චර ප්‍රේස් කරේ මේ සින්දුව සෑහෙන අපි කියනවා මේ සියුම් වේරියේෂන්ස් කියලා. හැම වචනයක්ම අර්ථයක් දනවන විදිහට සිං කරන කෙනෙක් තමයි චන්දන ලියනාච්චි මහත්මයා. ඉතින් මං හිතනවා ඔයා හොඳ තෝරා ගැනීමක් කරා, හොඳ ඉදිරිපත් කිරීමකුත් කරා. තව චුට්ටක් හොඳට චන්දන ලියනාච්චි මහත්මයා කියන විදිහ පොඩ්ඩක් හොඳට හොයලා බලලා ගත්තොත් තව වැඩ කෑලි ගොඩාක් ඔයාට දාන්න පුළුවන් මේ සින්දුව ඇතුළේ කියලා මං විශ්වාස කරනවා. ඉතින් පිචින් හොඳයි, ඔයාගේ හොඳ ටෝන් එකක් තියෙනවා. මං හිතනවා ඉස්සරහට තව තෝර ගන්නකොට ඒ තෝරා ගන්න ගීතයට හොඳම සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් විදිහට තෝරාගෙන ඒ ඉදිරිපත් කිරීම කරයි කියලා.
1: තැන්කියු සර්.
2: අපේ සංගීත නිපුන් රසිල් වණිකසේකර පිරිස් මණ්ඩලයේ සිටින තවත් විශිෂ්ටයි.
4: ඇත්තම දිලිප කිව්වාගේ චන්දන ලියරාජ්චි මහත්මයාගේ සියුම් වේරියේෂන්ස් කියන අතර වොයිසගේ අර සුමුතු පලාවක කියදී අර ලෑන්ඩ් වෙන තැන, පිච් එක ලෑන්ඩ් වෙන තැන සමහර තැන්වල පිච් එක අවුට් ගියාද කියලා මට පොඩ්ඩක් ඇහුණා. සහ ඕවරෝල් ගත්තම ඔගේ සිංගින් හොඳයි. ඇත්තම සිංගින් හොඳ පිච් එකක් තිබ්බා. තව වේරියේෂන් පිළිබඳ ශ්‍රගිල්මත් වුණා නම් හොඳයි කියලා හිතා.
0: කොළැලියක් තේන අපි බලමු මොනවද වෙන්නේ කියලා. සඳුදා බදාදා දවස්සකින් එකක ඔයාට මේ ඉදිරිපත් කිරීම අහන්න පුළුවන්කමක් තියෙනවා පැතුම්. හැබැයි අපි අවසාන විනිශ්චය ලබා දෙන්නේ ඔබ ඊළඟ තරඟ වටේට සුසුකම් ලබනවද කියලා මේ සතියේ සිකුරාදා.
2: එහෙනම් අහගෙන ඉන්න ජයග්‍රහණය භුක්ති විඳින්න සූදානමින් ඉන්න කියලා මම ආරාධනා කරනවා. කොයි හැටි වුණත් ওই දුක සැප දෙක නිති පෙරළේ කියලා හිතාදා ගන්න සූදානමින් ඉන්න. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වුණු තරඟ කරුව අංක 69
0: මොරවක සිට පැමිණි පැතුම් දෙල්සර.
5: හඳුනා ගනිමු ඊළඟ තරඟ කරුණු මේ විරාමයෙන් පසු.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක
2: හරි වියට කනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සූසන
2: සෙනසුරාදා සවස හතරට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරු
4: එලවහත 3:29
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
6: මම නම් දැන් මානම රිලැක්ස්
7: අනම්මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
8: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම

0: වේදිකාවක් සීන ගොන්න ජයග්‍රාහි මාවතා ලක්හඬ ගෝල්ඩන් වොයිස් තාලපද මවන තාම හිත ආන ලක්හඬ සමග 93.5 93.7 ඔස්සේ අපිව ශ්‍රවණය කරලා අපිත් එක්ක ආදරය බෙදාගෙන අපේ ගීත කලාවත් එක්ක හැමදා සබදිව සිටි ආදරණීය රසික පිරිසක් තමයි පෙරලා ආපහු ලක්හඬ පරිශ්‍රයට ඇවිල්ලා ලක්හඬ විශේෂ අවස්ථාවක් ජා. මොකද රසිකයෝ අපිට ඉන්නවා. හැබැයි මේ වගේ දක්ෂතා තියෙන රසික කොන්නක් චැනල් එකක් එක්ක රේඩියෝ චැනල් එකක් එක්ක එකතු වෙලා තියෙනවා කියන්නේ හරි විශේෂයි.
1: මේ අතරේ අපිට තියෙන ප්‍රශ්නය තමයි ගිය සතියේ මතුවුනේ සුරේ මේ තරංකරුවන් අතරින් ඉදිරියට යන්නේ කවුද කියනවට වඩා මේ තරංකරුවන් අතරින් හැලෙන්නේ කවුද? ඒ කියන්නේ හැම හඬක්ම තමන්ගේ හඬේ උපරිමය අපිට පෙන්වනවා. ඒක නිසා අර ගෝල්ඩන් වොයිස් තමන්ගේ රන් ස්වරයෙන් ඉදිරියට යන තැනත්තාව තෝරා

0: මිනිස්සු පුලේ සතුයි සහ අපේ රසිකයා සතුයි. මොකද මේ ජනප්‍රියතාවයත් එක්ක ඉදිරියට අපි යනකොට මිනිස්සු මල්ලේ තීරණය අපිට හරි වැදගත්. ඒ වගේම SMS මගින් ඔබේ රසිකයින් අපිට තිරණ කරන ආදරයත් හරිම වැදගත්. ඉතින් ගෝල්ඩන් වොයිස් කියන්නේ රසිකයෝයි අපි දක්ෂතාවයයි මේ සේරම එකට එකතු කරගෙන යන ගමන. Golden Voice. ශ්‍රී ලාංකේය සොර අභිෂේකී දශක තුනක අභිමාන ලක්කඳ ගෝල්ඩන් වොයිස්
1: අංක 31032 තරඟාංකයේ යටතේ තරඟ වදින කුෂී ගමගේ.
0: කුෂී කිව්වම මේක මේ නිර්මාණය කරගත්ත නමද අපිත් ඉන්නවනේ නම් තිබෙන දැන් කුසලා කිව්වොත් එimhe අපේ කට්ටිය මේ ඉන්න සමහර නිවේදක නිවේදිකාව සමහර තැන්වල DJs ලා බවට පත් වෙනකොට කුෂී කියලා හදනවා. ඇත්තටම නම කුෂීද?
2: මගේ නම තුෂාරි. කලාවට එන්න ඕන නිසා කෙටි කරලා තුෂී නමින් හනවා.
0: ඒ කියන්නේ පෙර පැවති પરම්පරාව කරගෙන ආපු විදියටම කරගෙන යනවා. දැන් සුනිල් සාන්තයන්ගේ නම වෙනස් වුණා. එතකොට පණ්ඩිත අමරදේවයන්ගේ ඇල්බර්ට් පෙරේරා අමරදේව බවට පත් වුණා නේද? ඔය වගේ මේ ඉතිහාසය ගත්තොත් හුඟාක් ශිල්පීන්ගේ නම් වෙනස් කරගෙන තමයි මේ ගමන ගෙයලා දෙන්නේ. සුමනසිරි මල්ලවආරච්චි, මිල්ටන් මල්ලවආරච්චි. ඔය විදිහට තමයි වුණේ. එතකොට තුෂිත් එහෙමයි. හරි, නමක් වෙනස් කරගෙන ගමනක් යනවා කියන්නේ ගමනේ අන්තිම කෙරවලටම ගිහිල්ලා කිරුල්ල පළඳින්නම ඕනේ.
3: ඒ කියන්නේ තමන්ගෙන ලොකු විශ්වාසයක් තියෙනවනේ. එහෙම නිසානේ තමගේ නම පව වෙනස් කරගන්නේ.
0: ඉතින් කියන්නේ වටපිටාව කොහොමද කියන්නේ?
2: මම ආවේ පාදුකේ ඉඳලා. එතකොට මම විවාහකයි. ඊට අමතරව මම කලාවට ගොඩක් ලැබි. ඉතින් ඒ නිසා මම කලාව කරන්න බලාපොරොත්තු වෙමින් පළවෙනි අඩිතාලම මම ඇඩ් කිරීමට තමයි ගියේ. ඊට පස්සේ මම ඩාන්සින් වලට ගියා. ඊට පස්සේ මම වේදිකා නාට්‍ය කීපයක දැනට වැඩ කරගෙන යනවා. ඉතින් ඊට අමතරව තව මට ගායන හැකියාවක් තියෙනවා කියන එක විශ්වාසෙ මත ඉතින් මේස්ටර් සම්බන්ධ වුණා.
0: ඔච්චර වැඩ ගොඩක්ද මේ බලන්න රංගපාන්න පුළුවන්, නටන්න පුළුවන්, ගායන්න පුළුවන්, වේදිකා නාට්‍ය කලාවේ ඉන්නවා.
3: සාමාන්‍ය වේදිකා නාට්‍යයේ ඉන්නවා කියලා කියන්නෙම සුරේ. රංගපාන්න පුළුවන් වෙන්න ඕනේ, ගීත ගානා කරන්නත් පුළුවන් වෙන්න ඕනේ.
0: දැන් අද මේ වැඩේදී ඔය සේරම පින්නන්න පුළුවන් ගීතයක් මොකද්ද තෝරගත්තේ?
2: මම තෝරගත්තේ මිනිමිනි පොදේ ලාඳුරේ.
0: මිනිමිනි පොදේ ලාඳුරේ තෙමි තෙමි ගියදා
3: ඉඳ හිටහදත් සිහි වෙනවා කියලා කියනවා.
0: ලක්කන ගෝල්ඩන් වොයිස් එක්කලා අපි එකතු වෙලා ඉන්න වෙලාවේ අපේ ස්වර අභිෂේකයේ මංගල්‍යයට සුදුසු ආදරණීය ශිල්පිනියක් හැටියට අපි මෙයාව පත් වේවා කියලා නේද? අපිටත් කට ඇරලා කියන්න පුළුවන් කමක් ලැබෙන ශිල්පිනියක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක එහෙනම් ඔන්න ගීත ගායනා කරන්න අවස්ථාව තියෙනවා.
1: තරඟ අංක 31032 ඒ තරඟ වදින්නේ පාදුකේ සිට පැමිණි තුෂී ගමගේ.

0: ලස්සන ගායනයක් හිතට දැනෙන ගායනයක් ඉතින් ලක්කන්න ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වුණු මේ සුන්දර හඬ අපිට සුන්දර වුණාට විනිශ්චය මණ්ඩලයේ කොයි විදිහට ප්‍රකාශ කරයි දන්නේ නැහෙනි. ඉතින් අපේ දිලිප ලියනගේ සංගීත අධ්‍යක්ෂවරයා සිටිනවා අදත් විනිශ්චය මණ්ඩලයේ අපිට මේ ප්‍රකාශ නිකුත් කරමින්. දිලිප මම හිතනවා ඔයා ඉතාම හොඳින් මේ ගායනය ශ්‍රවණය කළා. සහ මම දැක්ක ගොඩාක් දේවල් සටහන් කරගෙන තියෙනවා. ඉතින් ඒ සටහන් කරගත් ඒවා ප්‍රකාශ කරන්න දැන් වෙලාව.
1: ඔව් එතකොට තුෂි මට මෙහෙම දේවල් ටිකක් කියන්න පුළුවන්. ගායනය ඉතා හොඳට ඉදිරිපත් කරා. මම පොඩි පොයින්ට්ස් දෙකක් ඔයාලට කියනවා. ඔයාටම තේරෙන්නේ නැති පළවෙනි වර්ස් එක වා කියලා ඉවරලා ඊළඟට මිනි මිනි පොදේ එනකොට ඔයාට පොඩි අංශෝ ගතියක් තිබ්බා. මෙතන පටන් ගන්නවද කියලා. එතකොට එතනදී පොඩ්ඩක් يعني ඔයාගේ අංශෝ එක කියලා කියන්නේ ඔයාට කන්ෆිඩන්ස් වල පොඩි තියෙනවා දෙයක් හදාගන්න. මම හිතනවා ඒක සෑහෙන හොඳට හදාගන්න ඕන දෙයක්. මොකද කාට කියන්න වුණත් ඔයා කන්ෆිඩන්ස් තියෙනෝනේ මට මේ සින්දුව හොඳටම ගායනා කරන්න පුළුවන් කියලා. තව දෙයක් තියෙනවා, තව චූටි දෙයක්. ඉහළ පිච් වලට යද්දී පිච් එක පොඩ්ඩක් කන්සිස්ටන්සි වලට හරියට තියාගන්න පුළුවන් නම් මම හිතනවා ඒකට පොඩි වෝකල් ට්‍රේනින්ග්ස්, බ්‍රීතින් කන්ට්‍රෝල් වගේ පොඩි දේවල් ටිකක් දැන් YouTube එකේ හැම ගොඩක් තියෙනවා. පොඩ්ඩක් ඒවලට අවධානය දුන්නා නම් ඉදිරියට තව හොඳ දේවල් ටිකක් අපිට කරන්න පුළුවන් කියලා මම හිතනවා.
2: සාමාන්‍ය ගමන මෙතනින් නවත්තන්නනේ මේ තව ඉස්සරහට කොහොමද වෙනස් වෙන්න ඕනේ, අලුත් වෙන්න ඕනේ කියන ඒ පැහැදිලි කිරීම ඉතාම හොඳින් ඔබට ලැබුණා. මොකද ඉතින් මේ පෞද්ගලික තමන්ගේ ගායනය ගැන
3: ඇත්තටම මම විනිශ්චය මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු ඇත්තටම මට ඒක සිද්ධ වුණා. ඒක මමත් ඒක ඇත්තටම පිළිගන්නවා. ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙවීම ගැන. ඒ වගේම තමයි මම ගොඩක් කැමැතිම දෙයක් තමයි මේ ගීත ගායනය කියන එක. ඉතින් මම කැමැති මේ දේවල් හදාගෙන ඉදිරියට යන්න.
0: හොඳයි. ඔයාගේ කලාගෙත අස්වදන්න ලක්කඬ හැම මොහොතකම ඔයත් එක්ක ඉන්නවා. ඉතින් කුෂි අපි බලාපොරොත්තු වෙනවා ඔයාගේ ඊළඟ ප්‍රවිෂ්ටිය කොයි විදිහටද වෙන්නේ කියන කාරණාව අපේ විනිශ්චය මණ්ඩලය ලබන සිකුරාදා වැඩසටහනේදී ප්‍රකාශ කරයි කියලා. ඒ නිසා නිරන්තරයෙන්ම අපිත් එක්ක අහගෙන ඉන්න ඔයා මේ තරගේ ඉදිරියට යනවද කියලා එදාට දැනගන්න පුළුවන් වෙයි.
2: ඒත් මම චොට්ටක් අවසර ඉල්ලනවා සුරේ. මොකද දැන් ගෝල්ඩන් වොයිස් අපි සංවිධානය කරන්නේ මාස දෙකකට ආසන්න කාලයක් තුළ මේ වෙනකොට ලැබුණු ප්‍රතිචාර අතිමහත්. ඇයි මේ වගේ තරඟයක් ගැන අදහසක් ඇහුණාම ඉදිරිපත් වෙන්න ඕනේ කියලා හිතුනේ වාට?
3: පළවෙනිම කාරණාව තමයි මගේ හස්බන්ඩ් ගීත ගායනා කරනවා. ඉතින් එයාට තමයි ඉස්සෙල්ලා මේක එයාට තමයි නෙත ගැටෙන්නේ. ඊට පස්සේ එයා ඒකට ඉදිරිපත් වෙන්නේ නැතුව නෝනා ඔයා මේකට ඉල්ලුම් කරන්න කියලා එයා තමයි මට මේ කියන්නේ.

ජයග්‍රහණයේ සීල සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්හඳ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: වෙලාහවස 3යි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම.
3: හසන් සමීර අධ්‍යක්ෂණයක්
4: මට හිතෙන්නේ පූජන මාගේ ගැන
5: මටත් එහෙම හිතෙනවා. මේ මන් දන්නේ දෙයනේ මේ මොනවද සිද්ධ වෙන්නේ කියලා.
4: ඒකෝල ඇසුරුන විදිය නම් මට කියන්නේ මාගේ කැමර දිලා නෑ වගේ.
3: මල් මල් ගොයින් ගොන්
5: ඔබ කතා කරන්න එපා සංදේශ. මා ගෑණියෙක් ඔයා පොඩ්ඩක් මගේ පැත්තනොත් හිතන්න.
6: අයියෝ නිදි ඔළුව කන්න එපා. ඉතින් මාත් පිරිමික්. ඔය එකත් හිතන්න.
5: මම මේ හැමදේම කරේ ඔයා නිසා.
3: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
7: මල් දිනුන් අම්මා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට

මොබිටෙල් ෆයිබ එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: ශ්‍රී ලංකයේ සරාභිෂේකේ දශක තුනක අභිමානය ලක්කන ගෝල්ඩන් වොයිස්. මේ වෙනකොට අපි වේදිකාවට තවත් තරඟ කරුවෙක්ව සම්බන්ධ කරගෙන ඉන්නවා. මේ තරඟාංක 15026 සුරේ. අපි චුට්ටක් කතා කරමු.
2: අනිවාර්යෙන්ම. නම කොහොමද වෙන්නේ එතකොට?
3: මගේ නම වෙන්නේ හංසක චමෝත්.
2: හංසක චමෝත් ලස්සන නමක්. හංසක කොයි බලද්ද නියෝජනය කරන්නේ?
3: මම කුරුණෑගලෙන් ඉඳන් ආවේ.
2: කුරුණෑගලෙන් ඉඳන්. එතකොට හංසක තමගේ ජීවිතේ මොනවද කරන්නේ?
3: මම දැනට යුද හමුදා සොල්දාදුවෙක් වශයෙන් රාජකාරී කරනවා. ඒ වගේම ගෙදර ඉන්නේ අම්මයි, එතකොට මගේ බිරිඳයි, මගේ චූටි පුතයි.
2: ඔව්. ඒයි සේරම අහන් ඉන්න වෙලාවේ හංසක මේ ගීතයයි ඔයයි අතර තියෙන සම්බන්ධය කොහොමද අපිට විස්තර කරන්නේ?
3: ඇත්තටම කිව්වොත් මේක මගේ තීරීමක් නෙමෙයි.
2: ආ
1: ගීතේ මොකද්ද කියලා මුලින්ම කියලෙන්නේ?
3: අංගනාව.
1: ආ රෝකාන්ත ගුණතරික මහත්මයාගේ.
3: එතකොට මම මේ ගීතය තෝරගත්තේ ඇත්ත වශයෙන්ම කිව්වොත් මගේ කැමැත්තට නෙමෙයි. අද මම මෙතන ගීතවත් වෙන්නේ රෝෂිත ප්‍රනාන්දු මගේ හොඳම යාළුවා. ඇත්තටම මම ඇත්ත වශයෙන්ම කිව්වොත් මම සමිතේකවත් සින්දුවක් කියලා නැහැ. එතකොට මම ගීත ගායනා කරන්න පළවෙනිම හේතුව තමයි රෝෂිත. එතකොට එයා හින්දා තමයි මම ඇත්තටම ගීත ගායනා කරන්නේ. ඉතින් එයාගේ තේරීම අනුව තමයි මේ සින්දුව තෝරගත්තේ.
2: එතකොට WhatsApp group එකේ ඔයගොල්ලන්ගේ ගීත ගායනා නැගලා යනවා.
3: ඔව් ඒක අපි social media අපේ ඒ group එකෙන් දැන් තියෙනවානේ. ඒ group එකේ අපි කරන covers අපි දැන් හැමෝම දැන් මම sound card එකක් හැම කවදාවත් use කරලා නැහැ. මට sound card එක පවා කියා දුන්නේ රෝෂිත. එතකොට අපි sound card එක edit කරන ඒවා හැමදේම මට ගෙදර ඇවිල්ලා රෝෂිත කියා දීලා දෙනවා. මම නිවාඩු ඉන්නකොට රෝෂිත අනිවාර්යෙන් අපේ ගෙදර එනවා. එතකොට සංගීතයක් තිබ්බත් අනිවාර්යෙන් අපේ ගෙදරට ඇවිල්ලා ගෙදරින් බැනුම් අහගෙන කොහොමත් එකයි යනවා. එතකොට මේ එයා තමයි හැමදේම කියන්නේ. අපි එතකොට social media වල දානවා සින්දු. ඒවා promote කරගන්නේ අපිමයි.
2: කොහොමද ප්‍රතිචාරය?
3: මගේ අලුත් සින්දුවකුත් එන්න තියෙනවා. ඒකත් ඔය රෝෂිතගේ ආසාවට තමයි ඒකත් කරේ. ඇත්තටම මගේ ආසාවට නෙවෙයි මම ඇත්තටම සින්දු කියන්න පටන් ගත්තේ මේ රෝෂිතගේ ආසාවට. අපි හම්මුනේත් Facebook එකේ. මම ඊට කලින් එහෙම හම්බෙලා තිබ්බේ නෑ රෝෂිත හම්මුනේත් Facebook එකේ. ඉතින් අපි කොහොම හරි ඉතින් කට්ටිය දැන් ඉඳලා සහෝදරයෝ වගේ තමයි.
2: ඒක වෙන ට්‍රෙන්ඩ් එකක්. හරි. එහෙනම් අංගනාව ගායනා කරමු. මේක රූකාන්ත හදලා රූකාන්ත සංගීතවත් කරලා ගායනා කරපු ගීතයක්. ඉතින් මේක ගායනා කලින් පස්සේ අර ඔරිජිනල් එකේ කොටසක් වුණත් අපිට කියන්න බැරි ගමක් නෑ. ඉතින් මේක මේ අවස්ථාව ගමු.
1: අපි එහෙනම් අවස්ථාව ලබා දෙන තරඟ අංක 15026 තරඟ වදින කුරුණෑගල සිට පැමිණි හංසක චමොත්.
4: ලක්කන Golden Voice.

0: ඇත්තටම හංසක ගීත ගායනා කරනකොට දිලිසෙන ඇස් වලින් තමයි සින්දුව කිව්වේ. ඈ ඇඟට ගත්තෙම නැහැ කියලා මට හැඟුණේ නේ. බොහොම රිලැක්ස් එක ගීත ගායනා කළා කියලා මම විශ්වාස කරනවා. දැන් අපි ඕවා කිව්වට වාඩනේ මේක හැඟුණේ කියන්නකෝ.
1: දැන් සින්දු කියන්න බෑ කියලායි පටන් ගත්තේ. මම සින්දු කියලා නැහැ.
2: මේකේ අර ඇඩ්ක අපි අර දැම්ම වෙලාවේ නම් මං පුරුණම් බාලමයි පුරුණේ රෝජිත මරන් ඇදි ගෝල් මට සීර වැඩි ප්‍රැක්ටිස් කරපම් ප්‍රැක්ටිස් කරපම් ප්‍රැක්ටිස් කරපම් කියලා. මොකද මට තියෙන රාජකාරීත් එක ඇත්තටම මට ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැහැ. මම ඊයේත් කඳුරේ හිටියේ. එතකොට කඳුරේ ඉන්න ගමන් මං ඉලියන ගම කොහොම හරි සින්දු අහලා ඔළුවට දාගත්තා. මං හිතනවා සාමාන්‍ය මං සින්දුර සාධාරණයක් කරා කියලා මං හිතනවා.
0: අපේ සංගීත විශාරද දිලීප ලියනගේ දිලීප වාගේ කමෙන්ට් එක මෙතෙන් හරි වැදගත්.
3: මම හිතනවා මේ මම හරි කැමති මේ කෙමිස්ට්‍රි එකට මේ යාළුකම. මොකද ඒක දැන් يعني මෑත කාලේදී අපිට දකින්න හම්බෙන දේවල් එක්ක අහන්න හම්බෙන දේවල් එක්ක මේ වගේ දේවල් හරිම සුන්දර දේවල්. මම හිතනවා මේක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි ඔයගලගේ තියෙන ලොකුම ජයග්‍රහණය. ඊට අමතරව මේ හංසක ඔයාගේ එනර්ජි එක මම හිතනවා සම්පූර්ණයෙන් වෙනස් කරා මේ සින්දුවේ. ඒ කියන්නේ මේ මේ ෆ්ලෝ එක මේ ප්‍රෝග්‍රෑම් එකේ පවා අපිට තේරෙනවා හොඳ එනර්ජි එකක් ඔයා ක්‍රියේට් කරා. මට පොඩි දෙයක් ඇඩ් කරන්න ඕනේ ඒකට. මම හිතනවා ඔයාට තව පොඩ්ඩක් බ්‍රීත් තින්ග්ස් පොඩ්ඩක් අපිට පොඩ්ඩක් වර්කවුට් එකක් කරගන්න පුළුවන් නම් අර එනර්ජි එකින්ම කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් අංගනාව කියලා එන තැන් ඊට පස්සේ මැදින් අපිට පොඩ්ඩක් අර වේරියේට් කරගෙන මැදින් පටන් ගන්න තැන් එහෙම හුස්ම මදි වෙලා පොඩි අපහසුතාවල් වලටපත් වෙන්න වුණා කියලා මට හිතෙනවා. මම හිතනවා ඒක ආමිකේ වැඩ කරන්න කියලා. ඉතින් ඒකට හදපුරුව මං ස්තුතිවන්ත වෙනවා. අපි ලාංකිකයෝ වශයෙන් ඒක කියන්න ඕනි. ඉතින් සුබපතන ඉදිරියට යන්න.
0: හරි ස්තුතියි. සුබපතුම් අපි දෙගුණ කරමු. අපේ සංගීත නිපුන් රැසිල් වණිකසේකර.
4: හන්සකෝ දැන් ඔයා කිව්වා යාළුවා එන්කරේජ් කරපු නිසා මෙහෙම ආවා එහෙම කියලා. හැබැයි මට හිතෙනවා ඔයා ඔයාගේ දක්ෂතාවයේ කලින්ම අඳුනාගෙන ඔයා අඳුනා ගත්තා නම් වාට ලොකු ගමනක් යන තිබ්බා. මොකද ඔයා ඇත්තම ටැලන්ටඩ්.
2: Thank you sir.
4: සහ දැන් මේ ගායනාව ගැන අපි කතා කරද්දී මට හිතෙනවා මෙහෙමයි. දැන් ඊළඟ රවුන්ඩ් එකට ගියොත් මං කියන්නේ දැන් ගොඩක් කම්පිටිටිව් ලොකු තරංකාරීත්වයක්. මොකද අපිටත් මං කලින් සඳහන් කර අපිට අභියෝගයක් වෙලා තියෙනවා දැන් කව තෝරන්නේ. මොකද හැමෝම දක්ෂයි මෙතෙන්ට එන. ඒක නිසා අර දිලීප කියපු අඩුපාඩුත් හදාගෙන හදා ගත්තොත් මට ලොකු ගමනක් තියෙනවා කියලා මං විශ්වාස
2: කරනවා.
0: හොඳයි එවනම් අපේ සුබ පැතුම් අපි ඔබට එකතු කරනවා. මං හිතන ඩවරිදීම අපි ආයේ හමු වෙයි නේද?

0: මොකද කිව්වේ? අය මෙයාගේම සින්දුවක් තියෙනවා කියලා කිව්වේ සුර. අපිට මතක වුණා. මෙයාට මතකයි. මොකද්ද ඒ සින්දුව ඇත්තට?
1: ඇත්තටම ඒක මම ඒක හදන්න පාදක කරගත්ත බිරිඳ. සඳ දේවදුවේ කියලා තමයි සින්දුවේ නම
2: තියෙන්නේ. ඔව් රචනා කළේ.
1: ඉෂාරක අලංකාර කවස් කරන අපේ ඉෂාර මල්ලි තමයි කතා කළා මට
2: කිව්වේ. ඒක කොහොමද දෙන්න ඕනේ?

0: අද ඉදිරිපත් වුණු තරංගකරුවන් ඒ වගේම පසුගිය සඳුදා ගී ගැයූ තරංගකරුවන් මේ හඬ අතරින් ස්වර්ණමය හඬ කාගේද මේ ස්වර්ණමය හඬ සොයා යන තරංගකරුවන් සමගින් අපි සිකුරාදා සවස එකට නොවැරදීම හමු වෙමු
1: මේ ලක්හඬ Golden Voice

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් බම්බ වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ බනෝජ් කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: වැටුප් දෙකක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගේෂර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහුගේ ඇපෙල්ලෙන් ප්‍රතික්ෂේප කිරීමටයි අධිකරණය කටයුතු කළේ. ඒ අනුව ඔහු ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකරු පොදු දේපළ පන්ති යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහ යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිස් මාධ්‍යම අධිකරණ කොට්ටාසය අධිකරණට දන්වා සිටියා. සැකකරු විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ලබාගත් වැටුප යොමු ගිනුමට වරින් වර රුපියල් 50,000, 130,000 සහ 120,000 ලෙස මුදල් බැරි වී ඇති බවයි විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ. නැගෙනහිර ජෙරුසලමේ පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය දින 30ක් ඇතුළත වසා දමන ලෙස ඊශ්‍රායලය නියෝග කර තිබෙනවා. ඊශ්‍රායල් රාජ්‍යයේ මෙම පියවරගෙන ඇත්තේ බටේරියුරේ ඊශ්‍රායල් ජනාවාසවලින් භාණ්ඩ අනුනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. ඒ අනුව නැගෙනහිර ජෙරුසලමේ සේවී නිරත බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ වීසා දින 30කින් අවලංගු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ගාසා තීරය සම්බන්ධයෙන් ඇමරිකා ප්‍රමුඛ සම්බන්ධිකන මෙහෙයුමකට එක්ව සිටියා. බ්‍රිතාන්‍ය නියෝජිතයන්ට සහ රාමලහි සේවය නිරත බ්‍රිතාන්‍ය රාජතාන්ත්‍රික නිලධාරීන්ට දින 7ක් ඇතුළත ඊශ්‍රායලෙන් පිටවන ලෙසද දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලක්නෝ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සව 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබ මතක් කිරීම සුරේකිමු මග තුට.
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
0: සුපර් ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
1: Marksman samuha vyapare vithun genwa bita harina dan navanimavakin.
3: Ode vedanavakata palama vidyanukula visanduma otushil active plus.
4: NLP hadahana. Lankave wedima thaki dena thaki avastha wedima lutraya. NLP hadahana. Obath adama NLP hadahada bala ganna.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
6: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය.

0: ஈவினிங் ஹமோட்டமா.
1: குட் ஈவினிங் ஹதர பஹுவேனவா கியானே ஈவினிங் டிரைவ் வீக் அப்பிய நம்ம கிள தாங்க ஹமோமா தன்னவா மே விலாவட லாஸ்ட் சிந்து கூட கஹன் லபென இட கட லபென விலாவ கிள தன்னவா அவ சஹாய ஹமார வெனகம் கேமதிம ஆதரே கனாய மாத்தக து கரகின வேட கரன தன யானே என தன மே ஓணம தனக வாட ஈவினிங் டிரைவ் வீக் எகது என்ன புலவாங்க மதியனோ
0: அது பதான தவச ஆடு புலவாங்க மதியனோ ஈவினிங் டிரைவ் வீக் எகது வென்ன இது வெனத வகே மாட் புலவாங்க மதியனோ கட்டியா கேக்குது கரகின மே பத்ர மெசேஜ் எகக் தான் நத் பிந்து ஹதை பிந்து
1: ගොඩක් වෙලාවට
0: රයිට්
1: අපිට මේ ගොඩක් සමහර දේවල් මගහැරෙන්න අපි ඉලක්ක වලට යන්න බැරි වෙන්න එක හේතුවක් තමයි මේ අපි මේ අපි එකම වැඩක
0: ඔව්
1: කියන්නේ එක දිගට නිරත වෙලා ඉන්න නැති එක අපිට දැන් අපි ඒ දේ එක ඉන්න ඕන උදාහරණයකට අපි Facebook page එකක් පටන් ගත්ත කියන්නකෝ
0: රයිට්
1: Facebook page එකක් පටන් අරගෙන post එකක් දෙකක් video එකක් දෙකක් තුනක් දාලා ඒකට කමෙන්ට්ස් නෑ මුකුත් නෑ රීච් එක හරියට නෑ එහෙම කියලා අපි අතෑරලා දැම්මොත්
0: හා අතෑරියම තමයි
1: ඒක අපිට ආයි ගොඩ ගන්න බෑ කෙනකින් අපිට ප්‍රතිලාභයක් නෑ හැබැයි අපි මේ වැඩේ එල්බෙගෙන ඉඳලා ඒක අපිට මුලින්ම ප්‍රතිලාභ ලැබෙන්නේ නෑනේ එක සැරේටම
0: බිස්නස්
1: එකක වුණත් එක සැරේට ප්‍රතිලාභ ලැබෙන්නේ
0: නෑ ඔව් ඒක පාට දියුණු වෙන්න බෑනේ
1: පාට දියුණු වෙන්න බෑ ඒක කාලයක් තිස්සේ ඉන්න ඕනේ ඒ වගේ තමයි Facebook page එකක් කරත් ඒ වගේ ඕනම තැනකට මේක apply කරෝදින් අපිට ඒ දේ එක දිගට එල්බගෙන ඉඳලා ඒ වැඩේ නිරත වෙලා
0: හිටි
1: නැත්තම් අපිට ජයග්‍රහණයකට යන්න පුළුවන් කමක් නැහැ.
0: ඔව් අමාරු යන්න.
1: ගොඩක් වෙලාවට අපිට මගහැරෙන එක හේතු එක දෙයක් තමයි යෝග.
0: ඒ
1: කියන්නේ අපි බලාපොරොත්තු වෙන අර කෙටි පාරෙන්
0: හරි ගොඩ යන්න.
1: ටාගට්ස් වලට යන්න.
0: එක පාර උඩ එන්න
1: බලාපොරොත්තු වෙනවා. එහෙම බෑ. එහෙම ඉතින් එහෙම ලෝකයක් නෙවෙයි මේක.
0: ඔව් ඉපදුර ගමන් ඔය ඇවිද්දේ නෑනේ.
1: ඒ නිසා කාලයක් තිස්සේ අපි එක දෙක එල්බගෙන ඉඳලා ඒ වැඩේ නිරත වෙලා
0: හරි ඒකට අවධානය හොඳට දීලා
1: අඩුපාඩු මොනවද කියලා හොයාගෙන
0: ඒව
1: හදාගෙන
0: මේ
1: ගමනේ යනවා නම් තමයි අපිට අපේ ගමනක් යන්න නැත්නම් අපේ සාර්ථකත්වයට යන්න පුළුවන් කියලා කියන්නේ.
0: ඔව්.
1: ගොඩාක් වෙලාවට අපිට වරදින්න හේතුව තමයි අපි එක දෙක ඒක දිගට නිරත වෙලා නොසිටින එක.
0: දෙක
1: එක දිගට නිරත වෙලා නොසිටින එක.
0: අපි හදන ඉතින් හරි ගියේ නැත්තම් එක පාර අතෑරලා දාන්නනේ.
1: අන්න ඒක නිසා try කරන්න ඔයත් මොන හරි දෙයක් පටන් ගන්නව නම්
0: මොන
1: හරි දෙයක් දැන් පටන් අරන් තියනවා නම් ඒක දියුණු කරගන්න එකෙන් ජයග්‍රහණයක් කරා යන්න එකත් එක ඉන්න.
0: හරි.
1: ඒක මගේර ඒක පැත්තක තියෙනවා.
0: ඔව්. තව එකක් ආයි පටන් ගන්නවා.
1: ඔව් අපි වෙන වැඩ කරනවා. ඒක ඔහේ තියෙනවා. ආයි හිතන වෙලාවට
0: ආයි පොඩ්ඩක් බලනවා.
1: ආයි පොඩ්ඩක් බලනවා. එහෙම හරියන්නේ
0: නැහැ. හරි.
1: අපි එක වැඩක එක දිගට ඉඳලා ඒ වැඩේ ගොඩ දාගන්න බලමු ඉස්සෙල්ලා.
0: ඔව්.
1: ඊට පස්සේ
0: බැරිය තව එකක් පටන් ගන්න.
1: තව එකකට යන්න. 4:14 වෙලාව.

0: ලකාණ්ඩ රේඩියෝ ITN. ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: Cool drive එකට
0: ලක්කන evening drive.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතුරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්, දුරකථනාංක 0111 286 1 0111 286 11, ෂණික ඇමතුම් 19,600.

0: හව සහතරයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුවේ

0: හතරයි විනාඩි 20යි වෙලාව. අපි කියවනේ අර ව්‍යාපාර ගැන. ව්‍යාපාර මොනම දෙයක් එකද එක දිගට එක නිරත වෙලා ඉඳලා වැඩේ කොට දාගන්න කියලා. ඒ විදිහට ඔයාගේ සහල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරයක් ඔයා පටන් ගත්ත නම් ඒක එක දිගට ඒ ව්‍යාපාරයේ නිරත වෙලා දැන් ඔයාට ස්ථාවර අඩියකට ඇවිල්ලා නම් තියෙන්නේ දැන් පුළුවන් ඔයාට තව පිම්මක් උඩට යන්න, තව පිම්මක් පනින්න. අන්න ඒකට තියෙනවා ඩෝම කණු දෙකේ එලිවේටර් යන්ත්‍රය. මේක ගත්ත කියන්නේ ඔයා ලොකු පිම්මක් ඉස්සරහට යනවා කියන එක. ඉතින් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න, තව ඉස්සරහට යන්න. ඉතින් එහාට ගිහිලා තව මැෂින් ගණනාවක් යාලා හඳුන්වා දීලා තියෙනවා සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව ඔයාට වැඩ කරගන්න පහසු වෙන විදිහේ.
1: ඉතින් ඩෝමා වෙතින් ඔයාට පුළුවන්කම තියෙනවා සහල් ආශ්‍රිත ව්‍යාපාරයක් කරනවා නම් කළු වැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩරු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇස්රුම් කිරීමේ යන්ත්‍රත් මිලදී ගන්න. ඒ වගේම ඒ සහල් ආශ්‍රිත ව්‍යාපාර කරන හිමිකරුවන්ට ඒ වගේම ඇඹරුම් ආශ්‍රිත ව්‍යාපාරයක් කරන්න ඉන්නව නම් ඔයා ආට පුලංකම තියෙන ඇඹරුම් යන්ත්‍ර වගේම පිරිසිදු පොල්තේ ටිකක් gedira දීම සකසා ගන්න වර බිස්නස් එකක් විදිහට ඉස්සරහට ගෙනියන්න පුලංකම තියෙනවා. ඒ වෙනු ඒකට අවශ්‍ය කරන පොල්තේ හිඳින යන්ත්‍රත් මිලදී ගන්න පුලංකම තියෙනවා. නම්බර 30 කැලේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න මාක්ස්වින් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට ගිහිල්ලා මේ හැම යන්ත්‍රයක්ම අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවෙන් ඔයාට ගන්න පුලංකම තියෙනවා. ඒ වගේම යන්න කලින් කතා කරන අවස්ථාව තියෙනවා. 011-679-579 කෝල් එකක් දීලා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න ඔයාට පුළුවන්කම තියෙනවා.
0: ව්‍යාපාරයක් එහෙම නැත්නම් ආගේ පර්සනම හරි දෙයක් කරගන්න, මේ ඕනම දෙයක් වෙනුවෙන් ණයක් ගන්න, ඒ වගේම වැඩිපුර මුදල් ටිකක් තියෙනවා නම් ආයෝජනය කරන්න. ඒ වෙනුවෙන් හොඳම තැනක් තමයි RDB බැංකුව කියන්නේ. රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක ඔබේ මුදලට ඉහළ පොලියක් ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන්න දැන් RDB බැංකුව සූදානම් ඉන්නවා. ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා දැන් ඔබට ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්.
1: දැන් RDB බැංකුව ගැන අපි හැමදාම කියනවා දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාලට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය කාලෙකට ස්ථාවර තැන්පතුව දාගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්.
0: කැම බීම ටික රසට කන්න බොන්න අපි හැමෝම කැමති. ඒ දේවල් ටික අපි රසට හදා ගන්න ඕන. කන්න බොන්න කලින් ඔක්කොටම කලින් නේද? හදාගත්තේ නැත්නම් කන්න බෑනේ. ඉතින් රසට හදා ගන්න ඕන නම් කුස්සිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒකට ඕන කරන කලමනා ටික. අන්නේ කලමනා ටික ගෙදර අරන් යනකොට විජේ නමත් එක්ක විජේ නිෂ්පාදන වලින් අරන් යන්න. ළඟම තියෙන වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් ඕනම තැනකින් දැන් විජේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ලංකාවේ අපේ රටේ අපේ රසය රටේ සමට විතරක් නෙවෙයි ලෝකයට අරගෙන ගියපු නාමය තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ.
1: තිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක විජේ නිෂ්පාදන එයාට විශ්වාසයෙන් මිලදී ගන්න හැකියාව තියෙන අනුකර නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව ඉල්ලන්න අපේ රසය රටේ සම්පත බෙදෙන විෂය නිෂ්පාදන.
0: අපි මේ ගොඩක් වෙලාවට විශ්වාස කරන දෙයක් තමයි අපිට කවුරු හරි ගරු කරන්න ඕන,
1: රයිට්?
0: අපිටත් මොන හරි අභිමානයක් තියෙන්න ඕන,
1: ගරුත්වයක්
0: තියෙන්න ඕන එහෙම කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපි ඒක අනිත් පැත්තට කියන්නේ අපෙන් තව කෙනෙක්ට දක්වනවා කියන එක, අපි අනිත් කෙනෙක්ට අපේ මේ ගෞරවය දක්වනවද කියන එක සම්බන්ධයෙන් අපි හිතන්නේ ගොඩ සමහර වෙලාවට.
1: අපි හිතන්නේ අපි ගැන විතරයි.
0: අපිට මෙයා රෙස්පෙක්ට් කරන්න ඕන,
1: අපිට
0: මෙයා ගරු කරන්න ඕන එහෙම කියලා අපි හිතනවා. අපෙන් අනිත් පැත්තට
1: එයාටත් ඒ රෙස්පෙක්ට් එකම
0: දෙන්න ඕන කියන පැත්ත ගැන අපි ගොඩක් වෙලාවට හිතන්නේ. හැබැයි දෙපැත්තම තියෙන්න ඕන. අපිට ගෞරවය ලැබෙන්න නම් අපි අනිත් කෙනාට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕන. දැන් ඕක මේ මනුස්සය විතරක් නෙමෙයි. ඕක සාමාන්‍ය ඒ කියන්නේ අපිට ගෞරවය ලැබෙන්න නම් අපි අනිත් කෙනාට ගෞරවය කරන්න ඕනේ.
1: හරි.
0: ඒ වගේම තමයි ඔක අජීවී දේවල් වලටත් ඔය විදිහටම ඇප්ලයි වෙනවා.
1: දැන්
0: සල්ලි කියන්නේ අපි අජීවී දෙයක්නේ. ඒකේ ජීවය ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒක ජීවය
1: දෙන්න ගිහිල්ලා.
0: නෑ මගේ ඒක අජීවී වුණාට අපේ ජීවේ තියන්නේ ඒකේ.
1: හරිද?
0: ඒ නිසා මේ දැන් සල්ලි කියන්නේ අජීවී දෙයක් වෙන්න පුළුවන්.
1: ඕකේ.
0: අජීවී දෙයක් තමයි. හැබැයි අපි ඒකට ගරු කරනවා නම් තමයි සල්ලි අපි ගාවට එන්නේ.
1: අපි ගාව රැඳෙන්නේ.
0: දැන් සමහර වෙලාවට ඔය මේ රුපියලක් 150ක් 125ක් 125 දැකලා තියෙනවද? නැහැ.
1: දැකලා තියෙනවද නැහැ කියලා කිව්වේ මම.
0: හරිද? වැටිලා තිබුණොත් අපි රුපියලක් කියමුකෝ.
1: හරි.
0: රුපියලක් කියම වැටිලා තිබ්බොත් මොකද
1: කරන්නේ? අනේ රුපියලනේ.
0: අරන් ගන්න. ඔව්.
1: යනව යන්න.
0: මොකටද වැඩක් නැහැ කියලා. හැබැයි රුපියල වැඩක් නැති වෙන්න පුළුවන්.
1: හැබැයි
0: රුපියල අතට අරගෙන අහුලලා පැත්තකින් තියන්න පුළුවන් නම් ඔයා මුදලට ගරු කරනවා සල්ලි වලට ගරු කරන කෙනෙක්. අපිට ඒකින් කරගන්න වැඩක් නැති වෙන්න පුළුවන්.
1: හැබැයි
0: ඒ සල්ලි.
1: ඔව්.
0: එතකොට අපිට ඒකට ගෞරවය දක්වන්න අපිට පුළුවන් ඒක අරගෙන පැත්තකින් තියන්න.
1: ඔව්.
0: ඒක පෑගෙන නැත්තනකින් තියන්න පුළුවන්. ඒක අපිට පොඩි කාලේ අම්මලා තාත්තලා පුරුදු කරන දෙයක් ඔය. සල්ලි වැටලා තියෙනවා නම්
1: අහුලන්න.
0: අහුලලා තියන්න.
1: ඒක
0: ඒකට ඒකෙන් වැඩක්.
1: සල්ලි බිම දාන්න එපා. සල්ලි පොඩි කරන්න එපා. පොඩි කරලා පර්ස් එකේ දාන්න එපා කියනවනේ.
0: ඔව් අර අපි පොත්වලට ගෞරව කරන්නේ.
1: පොත්
0: කියන්නේ තජීවිදයක්.
1: ඔව් වැටිච්ච ගමන් වදලා ගන්න
0: අපි. වදලා ගන්න අපිට පුරුදු කරලා තිබ්බේ.
1: ඒ වගේ
0: තමයි සල්ලි වලටත් අපි අර රුපියලක් තියනවා. ඒකෙන් අඩු ගානේ ප්ලේන් ටියක් බොන්නවත් බෑ.
1: හරි.
0: අපිට ටොපියක් කන්නවත් බෑ දැන්.
1: හා හා. එනවාට රුපියල් 10ක් එකතු කරාම රුපියල් 10. ටොපියක් කන්න පුළුවන්.
0: ඔව් එහෙම පුළුවන්. හැබැයි අර වැටිලා තියෙන රුපියලක් දැකලා රුපියලක් කියලා ගහලා දාන්න නැතුව පයින්.
1: හරි. ඕක නැමිලා ගන්න බෑයි කියලා හිතන්න නැතුව.
0: ඔව්. ඒකට නැමිලා ගෞරවයක් කරනවා නම් කියන නැමිලා අරගෙන වෙන තැනකින් තියන ගෞරව කරන්න ඔයාලට පුළුවන් නම්
1: සල්ලි වාගාවට එනවා.
0: වාගාවට සල්ලි එයි.
1: ඔව්.
0: ඒක නිසා මේ මේක ඔය ලොකු ලොකු ව්‍යාපාරිකයෝ.
1: අහහ.
0: එතකොට ධනවතුන් කියන පිරිස පිළිගන්න කාරණා. ඉතින් ඒගොල්ලෝ ධනවත් වෙලා තියෙන්නේ ඒ නිසා.
1: ඔව්.
0: ඉතින් ධනවත් වෙච්ච මිනිස්සුන්ට රුපියල කියන්නේ නතින්.
1: අහහ.
0: හැබැයි එයාලා අදටත් රුපියලට ගෞරව කරනවා.
1: ඔව්.
0: පුංචි මුදලටත්. අහහ. එයාලා මේක තියෙන මුදලේ වටිනාකමට එහා ගිහිල්ලා.
1: ඔව්.
0: එයාලා ඒකේ තියෙන වටිනාකම
1: තේරුම් අරගෙන ඉන්නේ.
0: තේරුම් අරගෙන තියෙන්නේ.
1: ඒකෙන්
0: කරන්න පුළුවන් දෙයට වඩා ඒකට තියෙනවා වටිනාකමක් කියන එක. වැලියු එකක් තියෙනවා කියලා.
1: ඒකට
0: ගෞරව කරනවා.
1: ආ ජීවයක් තියෙන දෙයට විතරක් නෙවෙයි අපි ගෞරව කරන්න ඕනේ එතකොට.
0: අනිවාර්යයෙන්ම ජීවයක් තියෙන දෙයට විතරක් නෙවෙයි අජීවී දෙයට උනත් අපි ගෞරව කරෝතින්
1: ඒ
0: දේ අපිට
1: පෙරලා ලැබෙනවා.
0: පෙරලා ලැබෙනවා. ඒ නිසා මුදල් හම්බ කරන්න මුදල් ළඟ තියෙන්න
1: හහ
0: ඔබ මුදලට ගරු කරන්න.
1: රයිට්.
0: 4:27 වෙලාව.

0: Lakhanda Radio ITN
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් කිව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: ಕೃಷಿ ಕ್ಷೇತ್ರಕ್ಕೆ ನವ ಪನಕ್ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000ಕ್ ದಕ್ವ ಮಿಲತಿ ಗೆನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯೈ
5: 4:36 ಯ ವಿಳಾವ
6: ಒಬ ವೆತ ಗಿನಾ

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: හතරයි විනාඩි 37යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ කවුද සින්දුවක් අහන්න අපිට මැසේජ් කරලා තියෙන්නේ කියලා අපි ටක් ගාලා බලමුද. දිනුක මැසේජ් කරනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. ඉන්නවා කියව හලාවත ඒ වගේම සිතුම් සම්පත් අනුරුද්ද අතුරු යාළුවෝ කට්ටිය එකතු කරගන්න කියලාත් මැසේජ් කරලා තියෙනවා. යනවා ඊට පස්සේ අපි රටෙන් එතරට මැලේසියාවට ඉන්දිකේ ඉන්නවා කියලා තියෙනවා. ඉන්දික මේ වෙලාවේ අහගෙන ප්‍රෝග්‍රෑම් එක වැඩ කරනවා කියලා කිව්වා. ලංකාවේ යාගේ පවුල හැමෝමත් ගොඩක් ආදරේ මතක් කරන්න කියලා කිව්වා. ගම්පහ ඉන්න යාගේ පවුල හැමෝමත් ඒ වගේම සිද්දුවකට එකතු කරගන්න මමත් ඔයාව අහගෙන ඉන්නේ කියලා අනුරුද්ධ මැසේජ් කළ තියෙනවා. මාතරී මැසේජ් කරන්නේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වගේම සැලොන් එකේ වාසනා මැසේජ් කරනවා යාගේ සැලොන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. වෙනද වගේම සුපුරුදු විදියට
1: පුතලම් පැත්තේ අනහදන්නේ ශිරෝමි මැසේජ් එකක් දාලා තියෙනවා. ගෙදර කටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා. නදීක එතකොට විජේ වර්ධන චමරි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජේජේ ෆැෂන් එකේ මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියන්ත ඉන්නවා මේ වෙලාවේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ගෝවින්ද අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: බින්දුවයි 0.3935 0.3 අපේ WhatsApp නම්බරේකට ඔයගේ මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා ඉක්මනටම.
1: ඒ වගේම තමයි අපේ Facebook page එක පැත්තට යන ලකන අපේ official Facebook page එකට ගියොත් ඉවෙනින් ඩ්‍රයිව් අපේ post එකකට අර comment එකක් දාලා ඒ පැත්තනොත් එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.
0: ව්‍යාපාර කරන්න ඕනේ නැහැ සමහර වෙලාවට අපිට පොඩි පොඩි දේවල් වලින් ටිකක් අමතර මුදලක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි ඔය deep tech සෝලා පද්ධතියක් සවි කරගන්නවා කියන්නේ. ඔයාට එක පැත්තකින් ඔයාගේ ලයිට් බිල කරන්ට් බිලට ලොකු මුදලක් ඔයා යට කරනවා නම් මාසෙට අන්නේ මුදල ඉතුරු කරගන්න පුළුවන්. එක පැත්තකින් ඉවාසිය ලැබෙනවා වගේම අනිත් පැත්තෙන් අතිරික්ත විදුලිය ඔයාට ජාතික පද්ධතියට අලෙවි කරලා මුදලක් හොයා ගන්න පුළුවන්.
1: ඉතින්
0: මේ වගේ වාසියක් ඔයාට සෝලා පද්ධතියක් සවි කරගත්තාම නිකම්ම ලැබෙනවා. ඒ නිසා දැන්මම deep tech සෝලා පද්ධතියක් ඔයාගේ නිවසට, ව්‍යාපාරික ස්ථානයට, වැඩබිමට ඕනම තැනකට සම්බන්ධ කරගන්න සවි කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් deep tech තෝරගන්න. මොකද යාලා ව්‍යාපෘති ගණනාවක් ලංකාව පුරාම කළා. හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක තමයි ඔයාගේ වැඩේට එන්නේ.
1: deep tech සෝලා ගැන එහෙම මතක් කරාදී අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න. ඒකට මිලදී ගන්න මොන එකක් තමයි deep tech සෝලා වෝටර් පම්ප් එක කියලා කියන්නේ. සුවිශේෂ වූ මිලාඩු කිරීමක deep tech ආයතනය සෝදානම් ගින්න ගොවි මහතුන්ට deep tech සෝලා වෝටර් පම්ප් එක ඔන්න දෙන්න. ඒ නිසා දැන් දැම්ම කතා කළ deep tech ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 0711 711 1 0711 711 711 1 කියන ෆෝන් නම්බර එකට කතා කරන්න.
0: අතේ සල්ලි නැත්තම් ඔයාට පුළුවන් පොඩ්ඩක් වාසනාව පැත්තෙන් උරගා බලන්න. වාසනාව පැත්තෙන් සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්ද?
1: හරි.
0: සමහර වෙලාවට අපේ අතේ සල්ලි නැති වුණාට අපිට වාසනාව තියෙන්න පුළුවන්. මොනා හරි වෙලා කැරකිලා එන්න පුළුවන්.
1: ඔව්, පත්තු වෙන්න පුළුවන්.
0: පත්තු වෙන්න පුළුවන් කොයි වෙලාවෙ හරි. පත්තු කරගන්න එක වාගේ අතේ තියෙන්නේ.
1: රයිට්.
0: හරිද? ඒකටත් ඉතින් වාසනාව මේ එනකම් බලන් ඉන්නවා. පත්තු කරගන්න වැඩේ අපි කියන දේහල කරන්න. අදහන ලොතරැයියක් කරන් යන්න රුපියල් 46 නේ වැය කරන්න ඕන. ඔයා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙනවා කියන එක අදහන ගත්තොතින් අනිවාර්යයෙන්ම වෙන දෙයක් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕන. ඉතින්දා උත්සාහ කරන්න හදහන ලොතරැයියක් ගන්න.
1: ඉතින් ඔබේ හදහනට NLB හදහන ලොතරැයියට ගලප ගන්න ඕන chance එකක් ඇවිල්ලා තියෙනවා. NLB හදහන ලොතරැයිපත් ගලපාගත් 12 සුපිරිත්‍යාග ලාභියා 1609 වන දිනම් වාරියේ රුපියල් 136කට වැඩි මුදලක් දිනාගන්මින් වලපනේ ප්‍රදේශයේ ලී ජෝලා අලවි නියෝජිත මහතාගේ ටිකට් පත් අතරින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම NLB හදහන ලොතරැයියේ දස ලක්ෂපතියන් 170කට වැඩි පිරිසක් ඔන්න බිහි කරලා තියෙනවා. ඒ නිසා වාරි පුලංකම තියෙනවා විශ්වාසයෙන් පුජු රුපියල් 40ක් වියදම් කරන්න. ඒකෙන් ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න ඕන අවස්ථාව දින. ඒ වගේම තමයි රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දැය සංවර්ධනයට තුරදෙනෙක් වෙන්න ඒ පුංචි රුපියල් 40න් ඔයාට පුළුවන්කම තියෙනවා.
0: 4 විනාඩි 41යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ වාගේ මැසේජ් එකක් එවන්න කියලා අපි කිව්වා. සින්දුවක් අහලෙමු නේද?
1: හරි, අපි සින්දුවක් අහලෙමු.

0: අවස 4යි විනාඩි 45යි වෙලාව.
1: ලකන්ද රේඩියෝ ITN.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම
5: තමතෙන් මෙත ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: முதலாளி அரா லுத் ரூஃபிங் ஷீட் டெக்க
1: சார் கியானே ரைனோ பிரீமியர்
0: உட வதுர ரெந்தின்னெத் நெதி டிஎஸ்எல் பெந்தின்னெத் நெதி
1: ரைனோ பிரீமியர்
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීනිමක් නැතුවත් ලස්සන එකනේ සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
2: සේවන සාධන අභිමානයි රයිනෝ
3: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට් වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: වංගු ගහලා චල්ලි වංගු ගහන විදිහට ඉලක්කයක්.
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එක

0: හතරයි විනාඩි 49යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි හැමෝම කැමති හොඳ තරුණ පෙනුමක් තියාගෙන ඉන්න. දැන් ඔය ගෑනු ළමයි සමහර වෙලාවට කැමති නෑනේ වයස අහනවට. ඇයි වයස අහනවට කැමති නැත්තේ? මොකද්ද?
1: ගෑනු ළමයිද? එහෙම අහන්න එපා ඉතින්. ගැහැළමගේ වයස අහන්න නැති එක ඉතින් එහෙම තමයි ඉතින්.
0: ඒක ඒක කියන්නේත් නැහැ. ඒකත් වෙනම හංගගෙන ඉන්නවා. ඒක කියන්නේත් නැහැ. වයස අහනවට කැමති නැත්තේ.
1: හා
0: දැන් අපි හිතමුකෝ මෙහෙම කියලා.
1: හරි.
0: අපි කියනවා මේ අවුරුදු
1: ඔව්
0: කියන්නේ යාට පේන්න තියෙන සාමාන්‍ය අවුරුදු 25ක විතර පෙනුමක්.
1: හරි.
0: හැබැයි යාගේ වයස 35යි.
1: ආහා.
0: හරිද? දැන් එයාගෙන් ඇහුවට පස්සේ මට 35යි කියලා කිව්වොතින් වැඩක් නැහැනේ. අර ක්‍රීම් ටික ගාලා අරව මේව ගාලා මේ අන්තං ලුක් එක තියාගෙන හිටියට
1: වැඩක් නැහැනේ.
0: වැඩක් නැහැනේ.
1: රයිට්.
0: 35 අපෝ 35ක් වෙනවද?
1: ආහ්.
0: මූ.
1: එනකට දිපේන්නේ නැහැනේ.
0: එන වයසයි නේ කියලා කියනවා. කියනවා.
1: ඔව්
0: ඔව්. එයාලගේ අර ප්‍රතිරූපය පවත්වා ගන්න ප්‍රතිරූපය පවත්වාගෙන එන පෙනුම පවත්වාගෙන එනවනේ. හොඳ පෙනුමක්. අන්නේ පෙනුමට වඩා වයසයි කියලා දැනගත්තොතින් ඒක පොඩ්ඩක් යාලට අවුලක් කියලා හිතනවා. ඔව්
1: ඔව්. දුක හිතනවනේ අනේ.
0: ඔයාලා කියන්නේ නැති වුණාට අපි ඔක දන්නවා. රයිට්.
1: දැනගෙන ඔයාලා සද.
0: ඒ කියන්නේ අපි හැමෝම කැමති ගෑනු පිරිමි ભેදකින් තොරව හැමෝම කැමති. තමන්ගේ තම වයස යන එක නවත්තන්න බෑ.
1: හරි.
0: හැබැයි පෙනුම පවත්වා ගන්න අපි හරි කැමති.
1: හා හා මේන්ටේන් කරගන්න.
0: ඒක පවත්වා ගන්න කැමති. හැබැයි ඒකට ඔය බ්ලීචින් අඩංගු එක එක ක්‍රීම් වර්ග අනම්මනම් ඒ දේවල් ගන්න නැතුව දැන් ක්‍රමයක් තියෙනවා.
1: ඔව්.
0: ඒක තමයි සෙට් ගේන්.
1: හා
0: සෙට් ගේන් පාවිච්චි කරනවා කියන්නේ ඔන්න ඔයාලට පුළුවන් ඔයාගේ අර පෙනුම ලස්සනට තියාගන්න. වයස ගියාට කවන්න යාට යන්න දෙන්න. නවත්තන්න අපිට බෑ.
1: ඉලක්කමනේ යන්නේ.
0: ඉලක්කම විතරයි වැඩි වෙන්නේ. හැබැයි අපිට පුළුවන් අපි පෙනුම ලස්සනට තියාගන්න, තරුණ පෙනුම තියාගෙන ඉන්න පුළුවන් සෙට් ගේන් එක වායක තුනෝති.
1: ජීවිතේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ ඔයාගේ පෙනුම ලස්සනට තිබුණු කාලේ මිස් කරගන්න නැතුව මේ විදිහටම තියාගන්න. ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා සෙට් ගේන් එක පාවිච්චි කරන්න. මං එදත් කිව්වා මේ සෙට් ගේන් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. සීරසිය ස්වභාවික අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළා තියෙනවා. දැන් සෙට් ගේන් කැප්සූල් එකේ දේවල් ගැන ඔයාට කිව්වොත් එහෙම රින්කල්ස් එතකොට ෆයින් සතවීම අඩු කරනවා. ඒ වගේම සමය අපි කියන්නේ අර ඉලාස්ටිසිටි එක ඒක පවත්වා ගන්නත් උපකාරී වෙනවා. ඉතින් සෙට් ගේන් කැප්සූල් එකේ කොලජන් තියෙනවා. වයස සමග අඩුවන කොලජන් නැවත නිෂ්පාදනයට සහ බිඳ වැටීම අවම කරන පෝෂණමය සහය ලබා දෙනවා. ඒ වගේම අපේ ඇඟේ දැනටමත් තියෙන කොලජන් ආරක්ෂා කරගන්නත් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒකේ ශාකසාර මෙන්න මේකේ තියෙනවා. මේ කොලජන් ආරක්ෂා කරගන්න පුළුවන් ශාකසාර සෙට් ගේන් එකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා සෙට් ගේන් කැප්සූල් එකත් පාවිච්චි කරන්න. දිවෙන පුරා තියෙන කාගේ
0: ඒ වගේම විශේෂයෙන්ම අපි කියන්න ඕන ගන්නව නම් www.fadna.com ඒ වගේම 0.76

0: www.fadna.com website එකට ගිහිල්ලා එයාලට ඕන එකක් දාන්න පුළුවන්. නැත්තම් 0770 6000 කියන දුරකථන අංකයට WhatsApp number එකට call එකක් දීලා හරි WhatsApp message එකක් දාලා හරි ඔයාලට ඕන එකක් දාගන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: හවස
0: 4 විනාඩි 52 වෙලාව RDB බැංකුව ගැනත් මතක් කරගෙන යමු අපි. ලංකාවේ අපිට ගනුදෙනු කරන්න තියෙන හොඳම බැංකුවක් ඒ වගේම ස්ථාවර තැන්පත් සඳහා ඉහළ පොලියක් ලබා දෙනවා.
1: මේ
0: විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා වගේ මුදලට රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙනවා. RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තොත්
1: දිවයින පුරා තියෙන ශාඛා 272ක් ළඟම තියෙන ශාඛාවට යන ගෙහින් විස්තර වාර දැනගන්න පුළංකම තියෙනවා. කොහොම වුණත් ඔයාගේ ස්ථාවර තැන්පතුර අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් දෙන්නේ RDB බැංකුවෙන් කියන එක මතක තියාගන්න.
0: විජේෂ්පාදන කැම වේල රසවත් කරන්න ආයකතු කරගන්න. කෘතිම දේවල් නෑ, වසවිස නෑ, රසකාරක නෑ, මේ කිසිම දෙයක් නෑ. හොඳ දේවල් ගොඩක් එකතු වුණු විජේෂ්පාදන කැම වේලට එකතු කරගන්නවා කියන්නේ රස විතරක් නෙවෙයි, ගුණ, පෝෂණය මේ හැම දෙම එකත්

0: அத்தனை வினாடி பண்ண சாய விழாவ
1: ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 10 ආනන්ද මෛත්‍රී මධ්‍යමහා විද්‍යාලය රත්නපුර
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්‍යා සුරේකි මුමගතොට
5: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPM
6: Kuka Surakshita Bhavaya Ihalama Rakabarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankwen
7: Supili Pan Ratak පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට

0: අවශ්‍ය සුපිලිපන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: UITN රටට වග කියන රේඩියෝ
1: සුබ සන්ධ්‍යාවක් හන්දෑව 5 විනාඩියකයි වෙලාව
2: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
3: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න ආරක්ෂිත හිස්වැසුමක්
2: තෝරගන්න

0: ලකන්ඩ රේඩියෝ ITN
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-676-579.
3: මම නම් දැන් මාරම රිලැක්ස්.
4: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
6: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුවයි.

0: ඇසේ සුදෑ විල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: Cool drive එකට
2: ලක් කරන ඊවෙන් drive.

0: අවස 5 විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ප්‍රෝග්‍රෑම් එක අහගෙන මැසේජ් කරන අය ගොඩක් අය ඉන්නවා. අපි මතක් කරන්න ඕනේ ඊට කලින් දැන් අපේ මේ සමහර වෙලාවට අපිට හිතින් හිනා වෙන්න බැරි වෙලාවල් තියෙනවා. කියන්නේ අපි නිකන් ලෝකෙට පේන්න
1: හිනා වෙලා සතුටින් ඉන්නා වගේ
0: පේන්නනවා. හැබැයි
1: අපි ඇතුලින් දුකෙන් ඉන්නේ. කරදරයකින් ඉන්නේ.
0: තද කරගෙන වේදනාවක් මොකක් හරි ප්‍රශ්නයක් එක්ක එහෙම ඉන්න වෙලාවල් තියෙනවා. හැබැයි ඒකට කවුරු හරි කියනවා නම් රඟපානවා කියලා.
1: ඔව්.
0: නැත්තම් ඒක මේ මෙයා
1: මවාපානවා කියලා.
0: මවාපෑමක් කියලා.
1: අහහ.
0: ඒක ඇතුළතින් විඳවන මනුස්සයා තමයි ඒක.
1: ඇත්ත තත්ත්වේ දන්නේ.
0: ඔව්. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් නින්දා වෙන්නේ නැති. හැබැයි ඒක තද කරගෙන හිත ඇතුලේ වේදනාව විඳගෙන අපි එළියට හිනාව පෙන්නනවා.
1: ඔව්.
0: සමාජයට ඒක කියන්න ඕන නෑ.
1: හා.
0: සමාජය ඒක දැනගන්න ඕන නෑ.
1: හරි.
0: මේක සමාජයට කිව්වා කියලා මට මේකට
1: ඇති වෙන දෙයක් නෑ. අහහ.
0: එහෙම කියලා සමාජයට පේන්න පොඩ්ඩක් හිනාව දාලා මුණින් විහිත ඇතුලින් විඳවන වෙලාවල් හිත ඇතුලේ තද කරගෙන වේදනාව දරාගෙන ඉන්න වෙලාවල්
1: තියෙනවා.
0: ඒකට කාරවත් ඒකට කවුරුවත් රඟපානවා කියලා නැත්තම් ඒකට කවුරුවත් මෙයාගේ මේ
1: බොරු විතරයි කියලා
0: එහෙම කියනවා නම් ඒක වැරදි නේද?
1: ඔව් සමහර අය හිනා වෙනකොට තේරෙනවා මෙයා ඇත්තටමද හිනා වෙන්නේ නැත්නම් හිතේ මොකක් හරි ප්‍රශ්නකින්ද කියලා තේරෙනවා.
0: දැක්කම හිතෙනවා. දැක්කම තේරුම් ගන්න.
1: ළඟම කෙනෙක්ට එහෙම තේරෙනවනේ.
0: ළඟම කෙනෙක්ට හිතා ගන්න තේරුම් ගන්න පුළුවන්. එහෙම වෙලාවල් තියෙනවා.
1: මේ
0: මිනිස්සු ඔන්තර මේ ලෝකේ ඉන්නවා. මේ සමාජය ඇතුළේ අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට සමහර ලාට එයා කියන්න අකමැති දෙයක් නම් හිත ඇතුළේ හිර කරගෙන ඉන්නේ. ඔව්. අවුස්සලා හාර අවුස්සලා අහන්න යන්න එපා.
1: මොකද්ද කියලා? අහහ ඔය ගණන් ගන්න එපා කියන්නේ.
0: ඔව් මොන හරි දෙයක් මොකක් හරි හිත ඇතුළේ තියෙනව නේද ප්‍රශ්නයක්?
1: අහහ
0: හිතන්න එපා ගණන් ගන්න එපා.
1: ඔක්කොම හරියයි.
0: ඔව් කොහොඳ විදියට විසඳෙයි.
1: හහ
0: එහෙම කියලා එහෙම උත්තරයක් දෙනවා ඇරෙන්න.
1: හරි.
0: මොකද්ද මචං ප්‍රශ්නේ? ඒක කියන්න කැමති දෙයක් නෑ. මොකද්ද කියලා උස්සලා තවනේ පස්සාරටපත් කරන වැඩ.
1: එහෙම
0: දේවල් කරන්න හොඳ නෑ නේද? පික්චර් ගැලපෙන්නේ.
1: එකපාරක් ඉතින් අහන්න කියනවා නම් එහෙමයි නැත්නම් ඉතින් එහෙම කියලා ඉමු.
0: හැබැයි ඒක අනිත් පැත්තෙන් දැන් එහෙම වේදනාවක් ඉඳින කෙනෙක් කවුරු හරි ඉන්නවා කියනකො ඒ කෙනාට පුළුවන් එයාගේ ළඟම සමීපදම කෙනෙක්ට කියන්න පුළුවන් ඒ දේ.
1: විශ්වාසවන්තම
0: කෙනෙක් ඉන්නව නම් තෝරගත්ත කෙනෙක්
1: අන්නේ
0: කෙනාට එහෙම දෙයක් තියෙනවා නම් කියන්න.
1: මොකද
0: ඒක එයාගේ හිත නිදහස් කරගන්න
1: පුළුවන්
0: දෙයක් නිසා.
1: ඉතින්
0: මේ වගේ දේවල් නිකන් අපි නිකන් අර සමහර වෙලාවට අපිට මොකද්ද මේ කියලා හිතුනාට
1: හරි
0: මොකද පොඩි ගැඹුරක් තියෙනවා
1: පොඩක්
0: හිතලා බැලුවට පස්සේ.
1: ඔව්
0: මේ මිනිස්සුත් අපි හැම සමාජෙ ඉන්නවා අපිට මුණ ගැහෙනවා.
1: හහ
0: මේ මිනිස්සුත් එක්ක ගඩදෙනු කරනකොට ඔන්න ඔය වගේ දේවල් ගැන
1: හිතන්න
0: අපි හිතන්න වෙන වෙලාවල් තියෙනවා. හරි විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන බොරුවට හිනා වෙලා කැමරාසයි කියලා කවුරු හරි කියනවනම්
1: එහෙම කියන්නත් එපා. නෑ එහෙම කියන්නේ තින් නේද?
0: එහෙම බොරුවට හිනා වෙලා කෑවා ශාමක මරු කැමරාසයි කියලා
1: අපිට
0: කියලා යන වෙලාවල් තියෙනවා. හැබැයි ඇත්තටම අපි දන්නවා අපි කැමරා නැහැ කියලා.
1: අපි ඒ නොදන්නවා වගේ පෙන්නනවා.
0: එහෙම වෙලාවලුත් තියෙනවා. ඒක නිසා මේ එහෙම කාගින්වත් අහගන්න ඕනේ නැහැ බොරුවට කැමරාසයි කියලා. ඔයාලට කැම ටික හදනකොට විජේ නිෂ්පාදන එකතු කරගත්තද?
1: හරි.
0: ඇත්තටම කැම ටික මරු.
1: අහහ.
0: සුපිරි.
1: ගෙදරට ණයත් කියනවා.
0: පට්ට කියලා. කියලා යයි.
1: ඔව්.
0: ඒක බොරුවට ව්‍යාජ හිනාවක් දාලා නෙමෙයි.
1: හද
0: පතුලෙන් මෙන බොක්කෙන් මෙන කියලා කියන්නේ.
1: කැමැත්තක්.
0: කැමැත්තක් කියලා අපිට තේරෙනවා.
1: රයිට්.
0: ඒක ළඟම ඉන්න කෙනාට නෙවෙයි ඕනම කෙනෙක්ට තේරෙන්න දැනගන්න දැනෙන විදිහට
1: වාගේ
0: කැම ටික හදලා දෙන්න පුළුවන් විජේ නිෂ්පාදන වාගේ ගෙදර තියනවා.
1: ඉතින් ඕනම කැමක් කටට රසට හදාගන්නවට නියම කුළුබඩු ටික අවශ්‍ය කරනවා ගෘහණියක් විදිහට. හොඳම දේ ගෙදර අයට වගේම ගෙදරට එන කෙනෙක්ට දෙන්න හොයනවා නම් ඔය මිලදී ගන්න මොන කුළුබඩු සන්න විජය කියන නම ඒ වගේම අනිකුත් නිෂ්පාදන රසක් තියෙනවා විජය නමේ. දැන් ඉන්දියාප ටිකක් හදා ගන්නවා නම් ඉන්දියාප පිටි වගේම තෝසෙපිටි කුරක්කම් පිටි මේ අතුරු නිෂ්පාදන රසක් ආර පුලංකම තියෙන අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන නමින්ම මිලදී ගන්න. ළඟම වෙනසෙනෙන් සුපිරි වෙනසෙනෙන් මිලදී ගන්නකොට අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය කියන නම ලාංඡනය බලලම මිලදී ගන්න.
0: දැන් බැංකුවකට ගියාට පස්සේ එතන ඉන්න සේවකයන්ගෙන් කාර්ය මණ්ඩලයෙන් සමහර බැංකුවලට ගියාට පස්සේ අපිට සල්ලි දාන්න තියා මේ බැංකුව පැත්තේ යන්නවත් හිතෙන්නේ
1: නැහැ. එහෙම
0: වෙලාවල් තියෙනවා සමහර බැංකු
1: හැම
0: තැනක්ම නෙවෙයි. එහෙම නැතුව හොඳට ගනුදෙනු කරලා ඔබට සුහදශීලීව පිළි අරගෙන
1: ඔබට
0: ගරුත්වයක් දීලා
1: මේ
0: එන්නේ අපි ගාවට මේ යාගේ මුදල් දාන්න කියලා අවබෝධයෙන් අපිට සලකන බැංකු තියෙනවා. අන්න එහෙම බැංකුවක් තමයි RDB බැංකුව කියන්නේ. ඒ හොඳ සර්විස් එකක් කියලා දෙනවා වගේම ඔබේ මුදලට ඉහළ පොලිය අනුපාතයක් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලබා දෙන බැංකුවක් විදිහට RDB බැංකුවත් එක්ක දැන් ඔබට ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්.
1: දෙවෙනි ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට උන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කළා තියෙනවා. එතනදී මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔබට කෙටි කාලින මෙන්ම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙන නිසා බය වෙන දෙයක් නැහැ. ඔයාලග වැඩිපුර මුදලක් ගැවසෙනව නම් ඔයාලට පුළුවන්කම තියෙනවා කැමති කාලයක ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ලැබෙනවා RDB බැංකුවෙන්. ඒ නිසා දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තිනෝ යන්න ළඟම තියෙන ශාඛාවට.
0: රුපියල් 40ක් වේදන් කළා 1000ක් ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. ඔබ වාසනාවන්තයෙක් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් නොවුනත් වැයගෙන රුපියල් 40 අපතයන්නේ රටේ සංවර්ධනයේට ඒ මුදල එකතු වෙන නිසා. ඉතින් වාසනාවන්තෙක් වෙන්න ජයග්‍රාහකෙක් වෙන්න බලාගෙන 1000 ලොතරැයියක් අදවසම ගන්න.
1: ඔබේ 1000ට NLB 1000 ලොතරැයිපත් ගලපාගෙන ඕන 12 වෙනි සුපෘතියාගලා බියා 1609 වන දින වාරේ රුපියල් 136කට වැඩි මුදලක් දිනා ගැනීමෙන් වලපනේ ප්‍රදේශයේ ලිජෝලා අලෙවි නියෝජිත මහතාගේ ටිකට් පත් අතරින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම ආටි කියන්න ඕනේ NLB 1000 ලොතරැයියේ දස ලක්ෂපතියන්ද 170කට අධික පිරිසක් බිහි වෙලා තියෙනවා. ඉතින් ආට බලංකව තියෙනවා පුංචි රුපියල් 40ක් වියදම් කරොත් එහෙම මේ වගේ ලක්ෂපතියෙක් කෝටිපති එක් වෙන නිසා ළඟම ලොතරැයි කූටුවෙන් මතක් කරලා මිලදී ගන්න හඳ හන ලොතරැයියම
0: හවස 5:27 වෙලාව.

0: in drive.
1: අවස පහේ විනාඩි 31යි වෙලාව.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: හවස 5:37 වෙලාව.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්හඬ ඊ

0: අවස පහයි විනාඩි 39යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. බොයෆ්‍රෙන්ඩ් කැමති ගර්ල්ෆ්‍රෙන්ඩ් ලස්සනට තරුණ විදියට හැමදාම අවුරුදු 25 වෙනුව තියාගෙන ඉන්නවනะ.
1: හරි.
0: ගර්ල්ෆ්‍රෙන්ඩ් කැමති බොයෆ්‍රෙන්ඩ්ව තැනකට යනකොට
1: හරි
0: හැමදාම ගංග කොල්ලා වගේ ඉන්නවට. අවුරුදු 35 40 වුණත්
1: 25ක
0: 28ක පෙනුම තියෙන තරුණ පෙනුම තියෙන කොල්ලෙක් වගේ ඉන්නවට
1: කැමති.
0: ගර්ල් ෆ්‍රෙන්ඩ් කැමති.
1: ඔය දෙකම එකක්වත් අපිට නෑ.
0: තනකට එක්කන් ගිහලා මේ වගේ බොයි කියලා කියන්න පුළුවන් ගැම්මට නේ.
1: හරි.
0: එතකොට මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා කියන්න පුළා. එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි නේ බං. මැරි කළානේ අවුරුදු 38ක් 40ක් වෙනකොට.
1: මගේ
0: වයිෆ් එහෙම කියලා කියන්න පුළුවන්. හරිද? එහෙම කියලා ඉතින් අපිට එහෙම හඳුන්වලා දෙන්න ගැම්මට පුළුවන්. ලස්සනට ඉන්නවනම් නැත්තම් කරන්නේ මොකද්ද? නැත්තම්
1: තාත්තද?
0: නැත්තම් ඉස්සරහින් යනවා වයිෆ් පිටපස්සෙන් එනවා. තග්ගාලගේ මේ වෙලා මූ වෙලා එහාට ගිහිල්ලා ගන් ඉන්න හැංගිලා තනියම ආව වගේ.
1: නෑ නෑ නෑ, අපේ හස්බන්ඩ්ලා එහෙම නැත්නම් වයිෆ්ලා අපේ හස්බන්ඩ්ලා කියන්න බෑ ඉතින්. ගුටි කන්නේ නෝවට.
0: ආ කියන්න කියන්න වත්.
1: ඒ අය එහෙම කරන්නේ නැහැ. මොකද දැන් ඒකට සොලියුෂන් එකක් තියෙනවනේ.
0: දැන් සොලියුෂන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් හරියට ලස්සනට මේ මේ අවුරුදු 25 28 පෙනුවා තියෙන කෙනෙක් විදියට අවුරුදු 40 ඉන්න.
1: හරි.
0: ඒකට කරන් තියෙන පොඩි දෙයයි සෙට් ගේම් පාවිච්චි කරන එක.
1: ඕකේ.
0: මේකෙන් පුළුවන් හරි තරුණ ලස්සන පෙනුමක් තියාගන්න. වයස කියන්නේ ඉලක්කමක් විතරයි බ්‍රෝ කියලා කියන්න පුළුවන් ගැම්මට.
1: හරි.
0: කින්සා සෙට් ගේම් පාවිච්චි කරන්න.
1: සෙට් ගේම් එක ගැන කියනකොට ජීවිතයේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනටම තිබුණු කාලේ මිස් කරගන්නතෝ ඒ විදිහටම තියාගන්න ඔයාලත් පුළුවන්කම තියෙනවා සෙට් ගේම් එක පාවිච්චි කරන්න. දැන් මම කිව්වා සෙට් ගේම් එක කිව්වහම කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහටත් මේ කියනවා සීරසියක් ස්වභාවයක අමුද්‍රව්‍ය වල නිෂ්පාදනය කළා තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කතා කරේ කැප්සූල් එක ගැන නිසා මට හිතුණා ඔයාට නයිට් ෆේස් ක්‍රීම් එක ගැන සෙට් ගේම් එක ගැන කතා කරන්න ඕනේ කියලා. සමේ තෙතමනේ පවත්වා ගැනීමට උපකාරී වෙනවා වගේම ස්කින් එකක් පවත්වා ගැනීමට මේක උපකාරී වෙනවා. ඒ වගේම සමේ මෘදු බව, ස්මූත් ටෙක්ස්චර් එක, එතකොට සමේ දීප්තිය පවත්වා ගන්න සෙට් ගේම් ක්‍රීම් එකකින් වාට පුළුවන්කම තියෙනවා. ඉතින් මේක මිලදී ගන්න කොහෙන්ද කියලා හොයනවා නම් ඒක මිලදී ගන්න තැනක් තියෙනවා. ඒ ගැන තමයි මේ කියන්නේ යන්නේ www.fadna.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ආට මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම 0706786000 කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා හරි WhatsApp එකක් කරලා හරි ආට පුළුවන්කම තියෙනවා සෙට් ගේම් කැප්සූල් එක ඕන නම් ඒ විදිහට, ඒ වගේම සෙට් ගේම් නයිට් ක්‍රීම් එකක් එහෙමනම් ඒ විදිහට ආට මිලදී ගැනීම කරගන්න.
0: හයි වගේම මතක් කරන්න ඕනේ ඔබ මැෂින් ගණනාවක් තියෙන ඔබට මිලදී ගන්න දැන් ඔබ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන ඩොමා මැෂින්ස් ගණනාවක්ම ඔබට මිලදී ගන්න පුළුවන්. අපි මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමෙන් කන්ටැක්ට් නම්බර් එක මතක් කරමු.
1: 011-6679-579 011-6679-579 ට කෝල් එකක් දෙන්න.
0: පහයි විනාඩි 42යි වෙලාව.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහගීතාවේ ශක්තිමත් කරන ගීවිසුම් තුනකට අත්සන් ඉන්දිය සාගර කලාපයේ විෂය මාධ්‍යව මැඩලීමට ජනපති අනුර ඉන්දියාවේ සහය පතයි. ඩුබායිදී ඇල්ලූ කොණ්ඩ රංචි CIDට මැද පෙරදිග යුද උණුසුමින් වරතිල් බැරලේක මිල ඩොලර් 100 ඉක්මවයි.
3: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න.

0: යටට වග කියන රේඩියෝ.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
4: හවස 5:54

0: පහයි විනාඩි 57යි තුෂාර මැසේජ් කළ තියෙනවා සිඳුවක් අහන්න එකතු කරගන්න අපි වහගෙන ඉන්නේ කියලා මේ වෙලාවේ වැඩ කරන ගමන් කඩුනායක ඉඳලා තමයි මැසේජ් කරන්නේ යාගේ ගමන්ට් එකේ වැඩ කරන තැන ස්ටාෆ් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා බොස් උපුල් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා ඒ වගේම දනුක සම්පත් ඒ වගේම තුෂාර ඇතුළු කට්ටියම ඉන්නවා කියලා මේ වෙලාවේ මැසේජ් කළ තියෙනවා හොරණ ඉඳලා අස්ස සිඳුවක් අහන්න එකතු කරගන්න කියලා
1: ඒ වගේම බණ්ඩාරගම් පැත්තේ සමන් කොස්ස මැසේජ් එකක් දාලා තිනවා ගෙදර හැමෝම එකතු කරගන්න කියලා ලක්ෂ්මණ ඉන්නව මඩ පාතිද කුලියපඩේ නිලක්ෂී ඉන්නව මේ වෙලාවේ එකතු කරගන්නවා දැරණිගල ලාභකඩේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ බණ්ඩාරගම් පැතුම් මැසේජ් එකක් දාලා තිනවා පූර්ණ අයියා ආදිත්‍ය අයියා වගේ රේණුකා නැන්දව එකතු කරගන්න කියලා තිනවා සින්දුවකට ඊට පස්සේ අමෝධ්‍ය අයියාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න අපිට වෝට් එකකුත් දාලා තිනවා ඊට පස්සේ ශානි ඉන්නව මේ වෙලාවේ ශානි ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් එයාත් අපිට වෝට් එකක් දාලා තිනවා ප්‍රදීප්ෂිය සීෂල්ස් ඉඳන් එකතු වෙනවා වෙනද වගේ මුවවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් අලුපෝ මුල්ලෙන් ජගත් රෝහණ ඉන්නවා ඊට පස්සේ යන හදනේ අතුරුගිරිය පැත්තට අතුරුගිරියෙන් සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා අධිපතිතුමාව එකතු කරගන්න කියලා තියෙනවා රංග අජිත් ධනුෂ්ක මේ හැමෝම එකතු කරගන්නවා
0: RDB බැංකුවෙන් ගනුදෙනු ආරම්භ කරනවාට ස්ථාවර තැන්පත් සඳහා මේ දවස්වල ඉහළම පොලි අනුපාතයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා වැඩි මුදලක් අතේ තියෙනවා නම් ආයෝජනයකට යන්න අදහසක් තියෙනවා නම් ඔන්න දැන් RDB බැංකුවේ වාඩ මුදල් තැන්පත් කරලා ලොකු ලාභයක් ලොකු පොලියක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම විජය නිෂ්පාදන ගැන කියනකොට 100%ක්ම අපේ රටේ නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ විජය නමත් එක්ක. ඔබට පුළුවන්කම තියෙනවා ළඟම වෙළඳසැල ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් විජය නිෂ්පාදන
1: ඉල්ලගෙන පිළදී ගන්න.
0: සුබ සන්ධ්‍යාවක්. හැන්දෑවේ 6යි දැන් වෙලාව.

0: ਲੱਖਾਂ
1: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: අනිත් පැින්න මේ දුල්මිය ළමතන ගහම් මරා ගත්තට මට උඹ ලොක්කොම එකයි හොඳද? ඇයි හොරෙන් බලන්? අම්ම ගියාම පාලුයිනි මෙහෙන්න කෙල්ලෙ.
2: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි.
3: ඒ කවුද?
2: එක්කෙනෙක් මගේ නංගි මල්මී.
3: අනේ නංගිට ගොඩක් ආදරේ නේද?
2: මම පුංචි කාලේ මගෙන් කවුරු ඇහුවොත් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා.
0: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN.
4: හවස 6 විනාඩි 11යි. ටේකියා සුරකි මුමකටෝටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 10 ආනන්ද මෛත්‍රී මධ්‍යමහා විද්‍යාලය රත්නපුර.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරකිමු මගතොට
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 479 579.
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
4: හමසහයේ විනාඩි 12යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ කටියක් එකතු කරගන්න ආවේ. මේ වෙලාව අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මතුගමින් පසන් සඳ කියලා. ආව එකතු කරගන්න ඒ වගේම දෙවිනි භාග්‍යය ඉන්නවා. යදන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් අපිට ලස්සන සින්දුවක් එවන්න කියලා රුවන් මැසේජ් එකක් දාලා තියෙනවා. කියාවත් එකතු කරගන්න. හොමගම් පැතිර යනවා. හොමගමින් ශාමිකා ඉන්නවා මේ වෙලාවේ ගෙදර. මහත්තයා අම්මා තාත්තා ඇතුළු මගේ දරුවෝ දෙනවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ සමීර ඉන්නවා මේ වෙලාවේ. ගීත්ම ප්‍රභාෂි සම්පත් උරේෂ ඇතුළු කට්ටියම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නේ කියලා කියනවා. පැතුම් කළුතරෙන් ආවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙන් අපිට වෝට් කරා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ගොඩක් ස්තුති. ආදරෙන් එකතු කරගන්නවා. මහරගම පැත්තේ නුවන් ඉන්නවා මේ වෙලාවේ. ඔයාවත් ඉවෙනින් ඩ්‍රයිව් වලට අපි එකතු කරගන්නවා. හවස 6:13 ඉවෙනින් ඩ්‍රයිව් එක.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: අතරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඇසේසු දැවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් වදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල්පලවලට ඩොලමයිට් උදා වසුන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1131 0111 211. ශනිගමතුම් 19:16.

0: හයයි විනාඩි 23යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉන්න වෙලාව අපිට යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන්නේ ටික ටික.
1: ඔව් ඒ නිසා අපි යන්නයි හදන්නේ.
0: හැන්ද වෙලා තියෙන්නේ.
1: ආහා
0: පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් යන්න හදන්නේ. අදත් හිවිනින් ඩ්‍රයිවර්ට සමුදීලා ඉතකලි මතක් කරන්න ඕන වගේ ගෙදර කැම වේලට ඕන කරන රසවත් කරගන්න ඕන කරන අඩුපාඩු ටික දැන් ගෙදරින් ගේන්න කියලා තියෙනවා නම් කඩේට ගිහිල්ලා බිස්කුට් ටික තුන පහ ටික එතකොට කහ කුඩු ටික මේ දේවල් ටික ගන්නකොට විජේ නමත් එක්ක මේ දේවල් අරගෙන යන්න අමතක කරන්න එපා. ලුණු පැකට් ටික ඉඳලා හැමදේම විජය නමත් එක්ක දැන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි RDB බැංකුවට හොයා යනවා නම් ගනුදෙනු කරන්න දැන් ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලි අනුපාතයක් ඔබට ලබා ගන්න පුළුවන්. RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරෝති.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තිනවා. අට පලෑංකම තියෙනවා. ස්ථාවර තැන්පතුවක් දා ගන්නවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලැබෙන නිසා ආට පුළුවන් විශ්වාසයෙන් යන වගේමක් තියෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: අපි අදට යනවා අයිමත් හෙටත් හවස හතරට ඉවිනින් ඩ්‍රයිව් එක එන්න බලාපොරොත්තුෙන් ටටා බායි කියලා.
1: ඕකේ ගිහින් එන්න. ගොඩ සුබ දවසක්. මම චාරු.
0: මම චමිත. ජය වේවා.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: Youth එකේ ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
5: ප්‍රබුද්ධි සිරස්තල
6: ඉන්දිය ආරක්ෂක කැමති සහ ජනපති හමුවේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහගීතාවේ ශක්තිමත් කරන ගිවිසුම් තුනකටත් අත්සන් ඉන්දිය සාගර කලාපයේ විශේෂ මද්‍රව්‍ය මැඩලීමට ජනපති අනුර ඉන්දියාවේ සහය පතයි දුබායි තියල්ලු කොණ්ඩ රංජේ CIDට 2015-2016 ගල්ලංගුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක් මැද පෙරදිග යුද උණුසුමෙන් බොරතල් බැරලේක මිල ඩොලර් 100 ඉක්මවයි.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොටි විතරණ. ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදුවන විශේෂ මද්‍රව්‍ය ජාවර මැඩලීමට ඉන්දියාවේ පූර්ණ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසුවා. ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී බේලි පාලම් තුනක් මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීමද මෙහිදී සිදු කරනවා. දෙරට අතර සහගීතාවේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා මේට සංචාරයකට එක්ව සිටින අතර ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිලධ සංචාරයක් සඳහා මේටට පැමිණ ඇත්තේ වසර 38කට පසු වීමද විශේෂත්වයක්. දෙරට අතර ආරක්ෂක ආර්ථික සාගර සහ කලාපීය හවුල්කාරීත්වය මෙන්ම ඓතිහාසික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාප සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. විශේෂ මද්‍රව්‍ය උදාර මැඩලීම සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළා. ඉන්දිය සාගරයේ මද්‍රව්‍ය චාවරම් සඳහා කේන්ද්‍ර ස්ථානයක් වී ඇති බැවින් විශේෂ මද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඉන්දියාවේ සිරගත සිටින ශ්‍රී ලාංකික මද්‍රව්‍ය චාවරම් කරුවන් මෙතර ගෙනීම සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා. පසුගිය සභේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණ දුන් සෑම අවස්ථාවකම ඉන්දියාව ලබා දුන් සහයද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගීමෙන් ලක් කළා. ශ්‍රී ලංකාව තීන්දුව ගන්න ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිලි ගනිමින් බවත් ලංකාව සෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම් වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂා පිළිබඳ සැලකිලිමත් වෙමින් බවත් ජනාධිපතිවරයා පැවසුවා. ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වයේ මෙහිදී ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගීමට ලක්ුණා. දෙරට අතර ආරක්ෂක සහගීතාවේ ඉල්ලංවා ගැනීමට අද හොමාරු කරගන්නා ලද නව ගිවිසුම ඉවහල් වනු ඇති බවටද විශ්වාසය පළ කළා. අසල්වැසියා පළමුව යන විශේෂ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉතා සුවිශේෂී බව පැවසූ ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් පසුගිය දෙවසර තුළ දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ගන්ලපෝ පියවර ඇගීමට ලක් කළා. දීපන ගැටලුව පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුණා. අන්තරව දෙරට අතර සහගීතාවේ තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හොමාරු කර ගැනීමද ජනාධිපතිවරයා සහ ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේ සිදු වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා 171 පද්ධති නවීකරණය කළ වැඩි දියුණු කිරීම සඳහා වූ ගිවිසුම ඉන් එකක්. ඉන්ද ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාල අතර අධීනයේ සහගීතාවේ සඳහා වූ ගිවිසුමද ඒ අතර වනවා. දෙරට ශිෂ්‍ය භට බලකාතර දීපාශික සහගීතාවය සම්බන්ධා ගිවිසුම් අනෙක් ගිවිසුමයි. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේ ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජයන මහතුරුන් විසින් මෙහිදීම ගිවිසුම් හුවමාරු කරගත්තා. මේ අතර ඉන්දියානු රජයේ ප්‍රධානයකට අනුව කුණ්ණෑගල සහ මඩකළ පොදිස්ත්‍රික්කයන්හි ස්ථාපනය කරන ලද වේලි පාලම් තුනක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්ුණා. දිට්වා සුලකුණ අටුවන් අනතුරු අත්‍යවශ්‍ය මාර්ග සම්බන්ධතා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉන්දියාව විසින් පින්නම්බන ලද පුනරුත්ථාපන ආධාර වැඩසටහනේ කොටසක් ලෙස පන්සියේ ගම කුණෑගල කැබෙල්ලාව කුණෑගල සහ පාලුගමම් මඩගලපු යන මාර්ගවල ඉදිකෙන්නු බේලි පාලම් මෙලෙස ජනතා අයිතියට පැවරුණා. පාර්ලිමේන්තුව අද පෙරවී රැස්වුණා. එදී වත්තුකම්කරු ජනතාවගේ ගැටලුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මනු ගණේෂන් මහතා ප්‍රශ්න කළා. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී මැදිහත් වූයේ නියමිත කාලයට වඩා වැඩි වේලාවක් මන්ත්‍රීවරයා සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ලබාගෙන ඇති බවයි. දශක දෙකකට අධික කාලයක් නොගෙවා තිබූ වතුකම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම හෙට සිදු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා. එයද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
7: එකක් ඔබතුමා නගපු තර්කයක් තියෙනවා. අපි නිවාස 6000ක් හදනවා කිව්වා, ඒක තාම කෙරලා නැහැ කියලා. නිවාස 6000ක් නෙවෙයි, ඊට වැඩි ප්‍රමාණයක් හැදෙනවා. ඔබතුමා දන්නවා නිවාසයක් හදනවා කියන එක මේ දවස්ෙන් දෙකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබතුමා වැඩිපුර පැහැදිලි කරපු හපුතලේ හල්දුම්මුල්ල කබරගල නිවාස 51 ජනාධිපතිතුමා කියලා විවෘත කරපු එක 2023 වසරේ මාර්තු මාසයේ අධික වැස්සත් එක්ක ලයිමක් නායකියා ගියාට පස්සේ මෙතුමලගේ පාලන කාලේ වහලා තිබුණු අබලන් වෙච්ච තේ කර්මාන්සාලාවක පවුල් 50ක් සහ දරු පැටවුන් එක්ක 200 ගානක් පදිංචි කරා. අනාථ කඳවුරක් දැම්මා. ඒ කඳවුරේ තමයි පහුගිය දවස් වෙනකම් මේ අය හිටියේ. කඳවුරක හිටපු අයට අපි ගෙවල් 50 ලබා දුන්නා. එතකොට ඒ කාලේ මෙතුමලගේ කාලවල වල තිබුණේ මලේගම් ප්‍රජාවට පර්චස් 7ක ඉඩමක් තමයි දෙනවා කියලා පොරොන්දු වෙ තිබුණේ. අපි ඒක පර්චස් 10 දක්වා වර්ධනය කළා. අපි ඔය පූනාගල හදපු ගෙදරක වටිනාකම, අපි දාපු මුදලේ වටිනාකම 182ක් වෙනවා. එතකොට අංග සම්පූර්ණ අපි ගියක් ලබා දුන්නා. එතකොට එදාම පූනාගල තිබුණු උත්සවයේදී ඔබතුමා ඉස්සලා මතු කරා මේ දෙන්නේ හිමිකම් පත්‍රයක් කරදාසියක් විතරයි, ඒක වළංගු භාවයක් නැහැ කියලා. මම ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. සින්නක්ක රොක්කුව ලබා දෙන සූදානම් කළා තියෙනවා. හෙට උදෑසන අපි මහනුවරදී බිලියන 45ක් අවුරුදු 20ක් ලබා නොදුන්න වතුකම් කරුවන්ගේ හිඟ අර්ථ සාධක මුදල් හෙට මහනුවරදී අපි ලබලා දෙනවා. එතකොට මෙයාලට වේදනාවක් එනවා. ඒක වෙනම කාරණයක්. ඒ හින්දා අපි ඉවට ඉඩමුත් දෙනවා, ගෙවලුත් දෙනවා, පඩි වැඩි කරලත් දෙනවා, අයිතිවාසිකම් ලබලා දෙනවා කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි.
6: වතුකම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් අන් කවරදාටත් වඩා වත්මන් රජයේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්දි අමරසූරිය ප්‍රකාශ කළා.
8: නමුත් අපිට රජයක් හැටියට ගරු කතානායකතුමනි, ඔවුන් කර දේවල් නොකර දේවල් කතා කරන්න වෙලාවක් නැහැ. ඒකට උත්තරේ මේ රටේ ජනතාව දීලා ඉවරයි. ඒ නිසා තමයි අපි ආණ්ඩුව කරන්නේ. ඒ නිසා අපි කතා කරන්නේ අපි කරන වැඩ, කරපු වැඩ සහ කරන්න නියමිත වැඩ. ඒක ඇහෙනකොට ඔවුන්ට කේන්ති යන එක ගැනත් අපිට කරන්න දෙයක් නැහැ ගරු කතානායකතුමනි.
6: මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතාද අදහස් පළ කළා.
9: ගරෝ නැගතුමා, ඇත්තටම මේ වැවිලි අමිතුමාගේ ඉල්ලා සිටිනවා මලේගම් ජනතාවට ජාතික ජනබලය කරන වැඩ නිසා අනාථ වී සිටින ඒ දේශපාලනඥයන්ට වෙනම අනාථ නිවාසයක් හදා දෙන්නේ.
6: විශ්වවිද්‍යාල නේමාසිකාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රශ්නයක් මතු කළා.
10: නව නේවාසිකාගාර කොපමණ ප්‍රමාණයක් පිහිටවන්නේද? එමගින් සිසුන් කොපමණ ප්‍රමාණයකට නේවාසික පහසුකම් සැපීමට බලාපොරොත්තු වන්නේද?
6: අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරේ ඊට පිළිතුරු ලබා දුන්නා.
10: නව නේවාසිකාගාර කොපමණ ප්‍රමාණයක් පිහිටවන්නේද? එමගින් සිසුන් කොපමණ ප්‍රමාණයකට නේවාසික පහසුකම් සැපීමට බලාපොරොත්තු වන්නේද?
8: 2025 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 376යි 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණයේ උදෙසා රුපියල් මිලියන 453යි වැය ශීර්ෂ 126 අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය 2026 නේවාසිකාගාර ප්‍රතිසංස්කරණ උදෙසා රුපියල් මිලියන 400යි 2026 නව නේවාසිකාගාර ඉදිකිරීම සඳහා උදෙසා රුපියල් මිලියන 1500යි මේ සියලුම මුදල් දේශීය ප්‍රතිපාදන අපි ණය වෙලා නෙවෙයි මේවා මේ හොස්ටල් ව්‍යාපෘතිය කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා සමස්ත නේවාසිකාගාර ප්‍රතිපත්තියක් හොස්ටල් පොලිසි එකක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව UGC එක විසින් සකස් කරමින් පවතින අතර එයට පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධ මාර්ගෝපදේශද ඇතුළත් වේ. ඒ කියන්නේ උන් සූරා කෑමට ලක් නොවන විදිහේ යම් කිසි මිල ගණන්වල ගයිඩ්ලයින්ස් අපි නිකුත් කරන්න දැන් සැලසුම් කරගෙන යනවා. විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ස්ථාන ලබා ගැනීමට නොහැකි වන සිසුන්ට ලියාපදිංචි පෞද්ගලික නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් ලබා ගැනීමට හැකි බවද මෙම ප්‍රතිපත්තිය මගින් පිළිගනු ලබයි. පෞද්ගලික නේවාසිකාගාර සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන යටතේ නවාතැන් පහසුකම් සනීප ආරක්ෂාව ආරක්ෂාව ප්‍රවේශ පහසුකම් දැරිය හැකි මිල සහ ශිෂ්‍ය සුභසාධනය සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
6: 2015 සහ 2016 කාලවල නොරොච්චෝලේ ලග්විජේ බලාගාරයේට ගල්ලංගුරු මිලදී ගැනීම සඳහා අත්සන් කළ ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක් සිදු වී ඇති බව ගල්ලංගුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරිශීලන කොමිසම සභාවේදී හෙළිවුණා. 2015 සහ 2016 කාලේ නොරොච්චෝලේ ලග්විජේ බලාගාරයේට ගල්ලංගුරු මිලදී ගැනීම සඳහා ලිබර්ටි කමොන්ඩීස් සමාගම සමග ඇති කරගත් ගිවිසුමක කොන්දේසි වෙනස් කිරීම හේතුවෙන් ඇමරිකා ඩොලර් 15,75,630ක පමණ මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව ගල්ලංගුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරිශීලන කොමිසම සභාව හමුවේ ඊයේ අනාවරණය වුණා. එම අදාළ ගිවිසුමට එවකට සිටි සභාපති ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අත්සන් කළ බවයි ඊයේ සාක්ෂි ලබා දෙමින් එවකට විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ දී අමරතුංග මහතා සඳහන් කළේ. අමරතුංග මහතා එවකට අමාත්‍යාංශ ලේකම්වරයා වූ ආචාර්ය සුරේන් බඩකොට මහතා විසින් පත් කළ එම ගල්ලංගුරු මිලදී ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ත්‍රිපිටක කමිටුවේ සභාපතිරාලෙසද කටයුතු කර තිබුණා. ඊයේ සාක්ෂි ලබා දෙමින් අමරතුංග මහතා සඳහන් කළේ 2015 සහ 2016 කාලයේ සිට ෂණික ගල්ලංගුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් තම කමිටුව පරිශීලන සිදු කළ බවයි. මෙහිදී ගැටලුව තිබුණේ ගල්ලංගුරු මිලදී ගැනීමේ පමණක් නොවන බවටයි අනාවරණය වුණේ. අමරතුංග මහතාගේ සාක්ෂි වලට අනුව ගල්ලංගුරු වල තාක්ෂණික තත්ත්වය සහ ඒවා නියමිත ප්‍රමිතියෙන් පහළ ගියොත් සැපියම් කරුවන්ගෙන් අය කළ යුතු දඩේ සම්බන්ධයෙන් ලංසු ලේඛනගත තිබූ කොන්දේසිද බරපතල වෙනස්කම් වලට ලක් කර තිබුණා. එමෙන්ම තාක්ෂණික ඇගීම කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණුද ලෙස අනුගමනය කර නොතිබූ බවයි අමරතුංග මහතා කොමිසම හමුවේ කියා සිටියේ. එනම් ගල්ලංගුරු වල සල්ප ප්‍රමාණය සහ අලු ප්‍රමාණය අනුව සිදු කළ යුතු මිල ගැලපීම් වලට මේ ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් සම්බන්ධ වී තිබුණා. විගණකාධිපතිවරයාද ඊයේ දිනේදී කොමිසම හමුවේ මතු සියලු කරුණු 2009 සිට

0: පරීක්ෂාවට ලක්කර තිබුණා. විගණිකාධිපතිවරයා ගන්නේ කර තිබූ ආකාරයට ක්ෂණික මිලදී ගැනීමේ ටෙන්ඩර් තුනෙන් $15,75,630ක් වැඩිපුර ගෙවා තිබෙනවා. විගණිකාධිපති වාර්තාවේ ගෙවීම් සිදුවීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ සල්ප සහ අලු මිල ගැලපීමේ සූත්‍ර වෙනස් වී තිබීම පිළිබඳ ලංකා ගල්ලංගුරු සමාගම නිසී අවධානය යොමු නොකිරීමක් ලෙසයි. එදා තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍රිපද කළ කමිටුව මෙම කිවිසුම සම්බන්ධයෙන් මෛත්‍රී ගුණරත්න මහතාගෙන් ප්‍රශ්න කළ බව අමරතුංග මහතා සඳහන් කළා. එම් ප්‍රශ්න කිරීමේදී අදාළ ගනුදෙනුවෙන් මූල්‍ය පාඩුවක් සිදු වී ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා පිළිගත් බවද අමරතුංග මහතා ඊයේ සාක්ෂි දෙමින් සඳහන් කළා. දුබයිදී අත්අඩංගුවට මේටට පිටුවහල් කළ අපරාධකල්ලි සමාජිකවද රංජිත් කුමාර හිවත් කොණ්ඩ රංජි අද උදෑසන දිවයින්ට රැගෙන ආවා. ඔහු දුබයිදී අත්අඩංගුවට ගන්නේ පසුගිය ජනවාරි 9 වෙනිදා ඉතාලියට පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා ආරක්ෂකංශය සහ ඩුබායි ආරක්ෂකංශය අතර සම්බන්ධීකරණයෙන් මෙම පුද්ගලයා මේටට රැගෙනීමෙන් පසු අපරාධ වශ්‍ය දෙපාර්තමේන්තුවට බාර දී තිබෙනවා. එරට ආරක්ෂකංශ විසින් සැකකරු සහ ඔහුගේ බිරිඳ සහ දරුවන්ද අත්අඩංගුවට අතර පසු ඔවුන් මුදා හැරුණා. හිටපු මාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට වෙඩි තැබීම සහ පුද්ගලයෙකු එම සිදුවීමේදී ඝාතන ලක්වීම සම්බන්ධයෙන් කොණ්ඩරංචි පොලිසියට අවශ්‍ය විසින සැකකරුවේ. ඊට අමතරව සංවිධානාත්මක ඝාතන රැසකටද ඔහු සම්බන්ධ බවටයි අනුහම නිවේ තිබෙන්නේ. හොඳින් වෙන්නු කුඹු ගස් 500කට ආසන්න සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කරමින් දෙවෙන්ත වන සංහාරය සිදු කර ඇති බවට වනාතවිල්ලුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. වනාතවිල්ලුව එළුවංකුළම නෙළුම් වැවේ පැතිපෙමි කැඩී ගොස් තිබුණේ දිට්පා සහ ගංවතුර ආපදා හේතුවෙන්. මෙම වැවතුර සහ වැව ඉස්මත්තේ වසර 500කට වඩා පරිදි ඉතා දුර්ලභ දෙවෙන්ත කුඹු ගස් 500කට ආසන්න සංඛ්‍යාවක් සංවිධානාත්මක දැවචාවරම්කරුවන් ගස් මුල් වෙත ගිනි දල්වා විනාශ කර ඇති බවට වනාන්තර සුරකීමේ සංවිධානය චෝදනා කරනවා. එම සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ වැව තුළ ඇති කුඹුක් සහ හල්මිල ඇතුළු තවත් ශාක රැසක් මෙම ගිනි තැබීම හේතුවෙන් විනාශ වී ඇති බවයි. ටය ආදී රැගෙන විත් කුඹු ගස් මුලට තමා ගිනි දල්වා එම ගස් බිමට වැටීමෙන් පසු දැව කපාගෙන යන බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් වැවේ බැම්ම කාදනීය වන අතර වැවට සිසිලස නොමැති වී උග්‍ර පාර්ශ්වයකට රැසක් මෙන්ම මෙම ගස්වල ජීවත් වූ පක්ෂීන්ටද වාසස්ථාන නොමැති වී තිබෙනවා. අධික ගිනිතැල් සහ දුමාරයේ හේතුවෙන් විල්පත්වේ සිට කලාවේ දක්වා ගමන් කරන වන අලි බියවේ සංචාර කර්මාන්තයටද ගැටලු සිදු වී ඇති බවයි වනාන්තර සුරකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසන්නේ.
1: මේක කුඹුක්ගස් ජාවාරම කුඹුක්දැව ජාවාරම වැව් ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් මේ රටේ පහුගිය දශකයේ පුරාම සිද්ධ වෙමින් තියෙන එකක්. කනගාටුදායකම කාරණේ තමයි ලෝක බැංකු ව්‍යාපෘති වලින් ලෝක බැංකු ණය අරගෙන වැව් සංවර්ධනය කරනවා කියන මුවාවේ ඉන්න ව්‍යාපෘති සියල්ලේම පාහේ මේ කුඹුක්ගස් ජාවාරම කුඹුක්දැව ජාවාරම සිද්ධ වෙනවා. කුඹුක්ගස් 500ක් විනාශ කරනකන් නෙළුම් බැබේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කොහෙද හිටියේ? මේ සම්බන්ධව මේවා කරේ කවුද? ඒව කරපු අයට විරුද්ධව සහ ඒ කරපු අයගෙන් මේ මුදල් අය කරගෙන නැවත මේ කුඹුක්ගස් හිටවලා මේ අපේ වැව් පෝෂණය කරපු කුඹුක්ගස් ජාවාරම ලෝක බැංකු ණය ආධාර යටතේ සිද්ධ කරමින් යන ව්‍යාපෘති වලින් සිද්ධ වෙන කුඹුක්ගස් ජාවාරම නවත්වන්න කියලා අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලෝක බැංකුවෙනුත් ඉල්ලා සිටිනවා.
0: වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් ආර් ප්‍රභාකරන් මහතාද සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වා.
2: මට ලැබෙච්ච තොරතුරු අනුව අගෝස්තු මාස 20 තොරතුරක් ලැබුණා. ඒ අනුව අපි ග්‍රාම දරවගින් පොලිස් පැමිණිලක් දාලා තියෙන මේ සම්බන්ධව.
0: ශාසන ඉතිහාසයේ ප්‍රථම වරට එකම ස්ථානයකදී කුලදරුවන් දහසක් පැවිදි කරවීමේ පින්කමක් ලබන 24 සහ 25 වන දිනවල රුවන්මැලි සැස් මළුවේදී පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙම පින්කම සංවිධානය කරන බවයි පිරිවෙන් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය මාතෝවිට වජිරබුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.
3: ලංකාවේ පිරිවෙන් 824ක් ක්‍රියාත්මක වෙනවා. මේ 824ෙම කුත්‍යාධිකාරී පරණාපති හාමුදුරන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් කුල දරුවන් 1000ක් පැවිදි කිරීමේ ඓතිහාසික පින්කමක් රුවන්වැලි සෑය මළුව මුල් කරගෙන සිද්ධ වෙනවා. ඒ පින්කමට සමගාමීව 24 වෙනිදා හවස ත්‍රිනිකායික මහානායක මහහිමිපාණන් වහන්සේලා අනුනායක මහහිමිපාණන් වහන්සේලා කුත්‍යාධිකාරී පරණාවිතී ආම්දරන් වහන්සේලාගේ මූලිකත්වයෙන් හවස 5ට උත්සව සභාවක් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අභය සන්නිපාන ශාලාව සිද්ධ කරලා ඉන් අනතුරුව ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජාවක් පවත්වා රටට සෙත්පතලා

0: ඉංගනතුරු රාත්‍රී 8ට දහසක් හාමුදුරන් වහන්සේලා වඩම්මෝලා මේ ස්වභාවික විපත්ති නැති වෙලා ජනතාවට සහනයක් ලැබේවා කියන ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් සිද්ධ කරනවා. ඊට අමතරව 500ක් ශිල්පීන් යොදවලා පොය හේ විසිබාදනයක් එළිවෙනතුරු සිද්ධ කරලා රටට අපි ආශිර්වාද කරන සෙත් පතනවා. අපි රටේ ජනතාවටත් ආරාධනා කරන මේ අසිරිමත් පින්කමට ඇවිල්ලා සහභාගී වෙන්න.
1: අමෙරිකානු හමුදාව ඉරාන තෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කර තිබෙනවා. අමෙරිකා මධ්‍යම ආඥාපති කාර්යාලයේ සඳහන් කළේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අමෙරිකා නාවික යුද නෞකාවකට බැලස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මෙම තෙල් නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳුරකට මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ජෝර්දාන ආරක්ෂකංශ පවසන්නේ මේ මිසයිල් 20කින් 18ක්ම වැළැක්වූ බවයි. මේ අතර පර්සියානු බොක්කේ නෞකා රැසක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කළා. අමෙරිකා නෞකා දෙකක් සහ වරතල් ප්‍රවහන් නෞකා 8ක් ඇතුළු නෞකා 10ක් ඉලක්ක බවයි විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ. හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේද සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළඳපළේ වරතල් මිල වේගින් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් පොරතල් බැරල එක මිල මේ වන විට ඩොලර් 100කට ආසන්න මට්ටමකට පැමිණ ඇති අතර හෝමු සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනට ඇති අවධානම හේතුවෙන් තවදුරටත් මිල ඉහළ යාමේ අවධානමක් පවතිනවා. එලිම්පිද ආසියානු ක්‍රීඩා උලේ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ක්‍රීඩකයින්ට අවස්ථාව ලබානුදී නිරෝෂන් දෙක්වැල්ල සහ චාමේ කනෝරත්න වැනි ක්‍රීඩකයින් නම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වේ මාධ්‍ය විදිනගුරු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
2: ආසියානු ක්‍රීඩා උණ්ඩ සඳහා දික්වැල්ල සහ චාමි කැතුළු පිරිසක් යන බවට දැනගන්න ලැබිලා තියෙනවා. ඔවුන් ගේනවා නම් මොකද්ද තීරින් කමිටුවට තියෙන සහතිකයේ නිරෝෂන් දික්වැල්ල සහ චාමික වගේ ක්‍රීඩකයෝ
3: ඒගොල්ලන්ව සහතිකයක් දෙන්න බෑනේ අපිට කාටවත්. අපි ඔක්කොම අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අනුව එක්කෙනෙක්වත් ඒ දක්ෂතාවන් අනුව සෙල්ලම් කරේ නැහැ කියන එක මම හිතන්නේ ඒක පැහැදිලි ඔක්කොමල්ලට. ඒගොල්ලන්ගේ අත්දැකීම් එතකොට හැකියාවන් මුල් කරගෙන තමයි ආදේශ කරගන්නේ. මිලාන් රත්නායක තාම තරුණ ක්‍රීඩකයෙක්. එයාව මේ සංචිතයට තේරුන්නේ නැහැ කියලා එයාව අපි අහක තියලා නැහැ. එයා අපේ සැලසුම් වල අනිවාර්යෙන් ඉන්නවා.
4: මේ ඇත්තම හරි දයෝපගත අවස්ථාවක් මේක. ඇත්තම අපි දැන් කතා වෙච්ච නිරෝෂන් දික්වැල්ල සහ මිලාන් රත්නායක කියන ක්‍රීඩකයෝ දෙන්නම කම්පෙයා කරපුවාම අද තරඟයේ දෙවැනි පන්දුවේ මිලාන් රත්නායක නිරෝෂන් දික්වැල්ලව දවා ගන්නවා. එතකොට දැන් උතුමා කිව්වා මිලාන් රත්නායකට තව කල් තියෙනවා කියලා. නිරෝෂන් දික්වැල්ල කියන ක්‍රීඩකයා වර්තමානයේ තියෙන දක්ෂතාවයත් ගත්තාම ඔහු යම් කිසි ආකාරයක පොඩි මයින් ගේම් එකක් දාපු ගාම්ම රගල් වෙන ආකාරයේ ක්‍රීඩකෙයි. ඔහු ඒ වගේ ස්ථානයක තියාගෙන ක්‍රීඩා කරන නැත්නම් අලුත් කෙනෙක්ට අවස්ථාව දෙන්නේ නැද්ද? ඒ වගේ තත්වයක ඉන්නකොට
3: අපි ක්‍රීඩකයන් ආදේශ කරගන්නේ ඒ එන පුරප්පාඩු අනුව. කිසිම මොහතක අපි එක ක්‍රීඩකයෙක්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන්නේ නැහැ. හැබැයි යම් යම් අවස්ථාවලදී ඒ එන පුරප්පාඩු හැටියට සමහර වෙලාවට සම දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. අපිට තෝරන්න පුළුවන් එක්කෙනායි නම් ඉතින් එක්කෙනෙක්ට අසාධාරණයක් වගේ පෙනෙන්න පුළුවන්. හැබැයි අපි ඒක හිතලා කරලා දෙයක් නෙමෙයි.
5: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ඉන්දීය ආරක්ෂක ඇමති සහ ජනපති හමුවේ. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහභාගීතාවයේ ශක්තිමත් කරන ගිවිසුම් තුනකටත් අත්සන්. ඉන්දීය සාගර කලාපයේ විෂය මද්‍රව්‍ය මැඩලීමට ජනපති අනුර ඉන්දියාවේ සහය පතයි. ඩුබායි දියල්ලු කොණ්ඩරංචි CIDට 2015-2016 ගල්ලංගුරු ගිවිසුමෙන් ඩොලර් මිලියන 1.57ක පාඩුවක්. මැදපෙරදිග යුද උණුසුමින් වරතල් බැරලේක මිල ඩොලර් 100 ඉක්මවයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙන් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ஆன ரேடியோ ITN ரத்தட வக கேன ரேடியோ
1: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ඇසේ සුදෑ විල්ලද දියබැටියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: ලකන්ද රේඩියෝ ITN
2: සුබ සන්ධ්‍යාවක් හවස 6:56යි

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6679 679
1: සුබ සන්ධ්‍යාවක්. හතපව් වෙලා විනාඩිත් කිහිපයයි තාම ගත වෙලා තියෙන්නේ. සුපුරුදු කෙනෙක් ඔබ හමුවට එනවා. ආයුබෝවන්.
4: ආයුබෝවන්.
1: කටහඬින් ඔබටත් හඳුනන්න පුළුවන් ඇති. එහෙම නැත්නම් මේ වගේ නිර්මාණවලින් හඳුනගන්න අපි

0: වගේම තමයි ඔහු හඳුන්වන්න මේ නම කියූපමණින් හඳුන්වන එක ඇත්ත. මම සෑහෙන ගැටලුවකට මුහුණ දෙනවා ඔහුව ශ්‍රේෂ්ත්‍රී මොන විදිහ කෙනෙක්ද කියලා හඳුන්වා දෙන්න. ගීත රචකයෙක් විදිහට හඳුන්වා දෙන්නද, නැත්නම් වේදිකා රංගන ශිල්පියෙක් විදිහට හඳුන්වා දෙන්නද, උත්සව සංවිධායකවරයෙක් විදිහට හඳුන්වා දෙන්නද, ග්‍රන්ථ කතුවරයෙක් විදිහට හඳුන්වා දෙන්නද, සහ රූපවාහිනී මාධ්‍ය ප්‍රවීණෙක් විදිහට හඳුන්වා දෙන්නද? මේ කොයි අතිනුත් දස්කම් දක්වන අපේ බණ්ඩාර ඇහැලිගොඩ ආයිබෝන් කියලා ලක්ඬ වෙඩුවෙන් යලිස්පිලි ගන්නවා. මතකද අවුරුදු 25කට විතර ඉස්සර මම මේ ඉන්න පුටුවේ ඔබතුමා වාඩි වෙලා හිටියා. වැඩසටහන් කීයක් විතර මෙහෙවුවද පූර්කවරයෙක් විදිහට?
1: මුවරද සුවඳ කියන වැඩසටහන ආරාධිතයෙක් එක්ක කළේ. ඉස්සෙල්ලම ඔය පූර්ක පුටුවේ හිටිය ඔබ, ඊට පස්සේ වැඩසටහන් කීපයක් ගියාට පස්සේ ඔබ ඉවත් වෙලා පූර්ක පුටුවේ මාව වාඩි කෙරෙව්වා. අපි වැඩසටහන් 52ක් අවුරුද්දක් පුරා අපි වැඩසටහන කළා.
0: එතකොට මමද ඔබ පූර්කවරයෙක් කළේ?
1: පැහැදිලිව.
0: චන්ද්‍ර තිලකරත්න මහත්මයා තමයි අපිට ආරාධනා කළේ සහ ආශිර්වාද
1: කළේ. එතුමාගේ ඒ ආශිර්වාදය නොවන්නට අපි උතර නොඉන්න තිබුණා.
0: මට කිව්වේ කොහොමද කියලා දන්නවද? මට කිව්වා මේ තමසර ගැලපෙන මිනිහෙක් ඉන්නවා, මනුස්සයෙක් එක්ක වැඩ කරන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඇසුර අද වෙනකන් අපි මේ එකිනෙකා නොදැක හිටියත් කතා නොකළත් බොහෝ කාලයක් පැවතුනා නේද?
1: බොහෝ කාලයක් පැවතුනා නෙමෙයි, තාමත් පවතිනවා.
0: පවතිනවා. හැබැයි මම කැමති මේ ඔබ ගීත රචකයෙක් වෙන්නේ අපි අහලා තියෙන විදිහට 1982 වකවානුවේනේ ධර්මසිරි ගමගේ මහත්මයාත් එක්ක, ධර්මසිරි මහත්මයාගේ පහන්වට යෝන් ජනතා පත්තරේ සම්බන්ධ වුණු බොහෝ පිරිසක් තරුණ තරුණයන් අතර ඔබ හිටියා. ඔබ එහි මුලිනුත් හිටියා, ඒ කියන්නේ මුලින් හිටපු අය අතර ඔබ හිටියා. එතකොට ඔබ කවියෙක්. මේ ඔබට බලපාපු රචකයෝ එහෙම නැත්නම් ඔබට බලපාපු ගීත මොනවද?
1: පැහැදිලියි. මොකද අපි ගීත වලට පුදුමාකාර විදිහට ලෙන්ගත් වුණා. මොකද අපිට පෙර හිටපු ගීත රචකයෝ විශේෂයෙන්ම මහගමසේකර, මඩවලි සත්නායක, ශ්‍රී චන්ද්‍රත්න මානවසිංහ, ඩෝල්ටන් නල්ලිස් වගේ ගීත රචකයෝ ඊට පසු කාලීනව සුනිල් සරත් පෙරේරා, සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ එවැනි විශාල පිරිසක් අපිට පෙර පරපුරේ හිටියා. මම ගීත ලියන්න ඉස්සර වෙලා ගීත ලියන්න සම්බන්ධ වෙච්ච කුරුරත්න හරිවංශ, සුනිල් ආරගමගේ ඒ වගේ පිරිසත් හිටියා. ඉතින්ද මට හුඟක් වෙලාවට ඒ සියලු දෙනාම බලපෑවා. ඉතින් අනිත් එක මම අවුරුදු 10ක් විතර තිස්සේ මේ ගීත ගැන සොයන් පරිශනයක් කළා. මොකද මේ ගීතවල පදයේදී රිද්ම භාවිතාව, ඒ ගීතවල එක එක ප්‍රභේද, අම්මා ගැන කියපුවාම ඒ අම්මා ගැන කියපු ගීතේ මේ ගීතේ වෙනස් වෙන තැන්, ඒ වගේ. මොකද එක පාටම ගීත ලියන්න පටන් ගත්තේ නැහැ මම. එහෙම පරිශීලනය කළා. ඒ අතර වාරේ මම කවියෙක් හැටියට කවි ලියුවා, පුවත්පත්වලටත් කවි ලියුවා. ඉස්සර මම කවි කිව්වා අපේ ඉස්කෝලේ. මම ගියේ ඇලිගොඩ මධ්‍ය මහාවිද්‍යාලයට, භක්ති ගීත ප්‍රසංගයක් තිබුණා. උපවිදුහල්පති හිටිය පීසේන රංවල කියලා එතුමාද නැහැ. එතුමා මට කියනවා ඇවිල්ලා මේ තමසේ සින්දුව ලියලා දෙන්න භක්ති ගීතවලට. මොකෝ මම දන්නේ ලියන්නේ. ඒ කවිලිය ඒ වගේ ලිය. ඒ තමයි මගේ පළවෙනි ගීතය හැටියට. තව එක ගීතයක් කළා ලෝරන්ස් මාටින් කියලා, මල්ලියේ උඹට මතකද අපි දෙන්නා කියලා කවි ආරණ එකක්. සොම්ශ්‍රී ලේසිංහ සංගීතවත් කළා, සරලගී වලට ගායනා කළා. ඒක ඉතින් ඒ තාමත් ගුවන් විදුලිය තියෙනවා. ඊට පස්සේ තමයි

දරන්සිරිං අමගේ මහත්තයාට පෙන්නවා. එයා කිව්වා මේ හරි ලස්සනයි, මේ හරි හොඳයි, මේ කාට හරි දෙන්න කියලා. ජයලත් මනෝරත්න එතකොට මහවැලි කේන්දරේ රාජකාරී කටයුතු කළේ. එහිම කටයුතු කළා සුනිල් එදිරිසිං. මනෝරත්න අතේ තමයි මං අර සින්දු ටිකීපේ ඇව්වේ. සුනිල් මම දන්නෙත් නෑ, දැකලත් නෑ, නමකුත් නෑ. නමුත් ඒ වුණාට ගීත දෙකක් තෝරගත්තා. ලෝකයක්ම සන්නට සාතිරේ හැරෙනවා. ඒ කාලේ හිටියා ඔය සජ්ජන සංගමයේ කියලා අමරදේවයන් හඳුන්වන පිරිසක් හිටියා. පසු කාලීනව මාත් ඒකට සම්බන්ධ වුණා. මිකන් රෝහණ විරසිංහ, කුල්ඩත් හරිවංශ, කුමාරදාස පුතන්ත්‍රි, ඒ වගේ ඔය පිරිසක් හිටියා. එඩ්වඩ් ජයකොඩි, ඒගොල්ලොත් එක එකතු වෙලා කතා කරලා තමයි ඒගොල්ලෝ සින්දු තේරුවේ. මේ දෙක තෝරගත්තා. 1983 මාර්තු මාසේ 26 වෙනිදා තමයි සුනිල් එදිරිසිංහගේ සරලගී වැඩසටහනින් මගේ තිරේ ඇරනවා, තිරේ වැහෙනවා ගීතය සහ ලෝකයක් නසන්නට කියන ගීතය ප්‍රචාර.

0: කන හගෙන සඳදිය දහර සමගින්නේ නොබට ජාතකළ ත්‍රයි මඩලය ගැනීමේ මතක් කරන්නේ මේ වසර තුළ ගෙවී කියිය මාස හත්තක කාලය තුළ ධන නිධානය ලොතරය තුළින් සුපරි ත්‍යාගලාබීන් දෙතනෙක්. ලක්ෂ විස්සේ ත්‍යාගලාබීන් තිස් පස්තනෙක්. දෙනක්ෂය ත්‍යාගලාබීන් හාරසිය පනස් හත්දනෙකු වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සඳේ බෝනස් තුරින් ගෙවිගේ මාස පහක කාලය තුළදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් දරණ දහනය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මත.
1: සඳදිය දහර
2: ඔබට පූර්වාදර්ශ සැපුවයි කියන ගීත රචකයින් ගැන අහපුවාම ඇඟ හීතල වෙනවා. එක්කෝ එහෙම නැත්නම් කෙස් කෙලින් වෙනවා. ආධුනික රචකයෙකුට නම් දරාගන්න අමාරුයි. හැබැයි ඔබට වාසනාව ලැබෙනවා ඒ හිටපු ප්‍රවීණතමයන්ගේ ගීත ඇසුරු කරන්න සහ ඒ ගැන ඔබ කියන හදාරණ වෘදායක් තිස්සේ කියලා. මේ හැදෑරීමයි මේ ඇසුරු කිරීමයි වගේ මේ රසවිඳීම මෙතන තිබුණානේ. මේ ගීතවලට ආදරය කළානේ. නම් කරන්නකෝ ගීතයක්.
3: ඒ කාලේ අද වගේ මෙහෙම අපට ගීත රසවිඳින්න පුළුවන් ක්‍රමවේද තිබුණේ පොත්පත් මුද්‍රණද්වාරයෙන් ඇවිල්ලා තිබුණේ නැහැ. ආගමසේකරගේ ඇතැම් ගීත සමහර කවි පොත්වල ඇතුළේ තමයි තියෙන්නේ. නොමියෙමි, මක්නිසාදයත්, ප්‍රබුද්ධ, ඒ වගේ ඒවා ඇතුළේ. උංගක් අහන්නේ ගුවන්විදුලියෙන්. අපට ගුවන්විදුලිය තිබුණේ නැහැ ගොඩාක් කාලේ. අපි යම් යම් තැන් තැන් වලින් අහන්නේ. අපේ ගමේ කඩේ තියෙනවා. කඩේ ගාවට ගිහිල්ලා අපට ඇහෙනවා. අහනවා නෙවෙයි ඇහෙනවා. ඇහෙන දේවල් වලින් තමයි අපේ කන් පුරවගෙන හිටි. එතකොට මේ අයගේ නම් කරුණාරත් අබේසේකර, ප්‍රේමකීර්ති දයාල්විසින්, ලූෂන් බුලස්සිංහල, ඒව හැම අපට ඇහෙන්න පටන් ගන්නවා. උන්ගේ ගීතත් අපට ඇහෙන්න පටන් ගන්නවා. මුල් කාලේ ඇත්තර ඔය පිළේ පැදුර හේනට අරගෙන යනවා.

අපිට පුදුමාකාර මේ හැඟීම් දැනීම් ඇතිවෙන සමයක් බවට පත් වෙලා තිබෙනවා. අපි මෙහෙමයි ඉතින් මුල් කාලේ අපි ජෝතිපාලගේ මිල්ටන් පෙරේරාගේ සින්දු තරම ආසාවෙන් ඇහුවා. අමරදේවයන් ඇතුළු ඒ ස්වභාවිත ගීත කලාව ඇසුරු කළ අයගේ ගීතත් අපි සම පාතව ඇහුවා. උසස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබනකොට ওই කිසිම ගීත රචකයෙක් ඇහැට දැකලා නැහැ. තකින් හම්බුනේ නැහැ. සරච්චන්ද දැක්කෙත් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ. දුර සිට ආදරය කළා උන්ගේ ගීතවලට. ධර්මසිරි ගමගේ මහත්තයාගේ සනසුම කොතනද? ඒකට සුලං කුරුල්ලෝ.

චිත්‍රපට ශාලාවට ගිහින් බලපුවාම ඒවැ ගොඩක් ගීත තිබුණා. ඒ ගීත ඇතැම් වෙලාවට හින්දි ගීත අනුකරණයෙන් ඇතිච්ච ගීත. අනිත් එක තව එකක් තිබුණා 725 කියලා පොඩි පොත් පිංචක් තිබුණා. ඉතින් අපි මේ පොත් අරගන්නවා. ඒවැ ගීත අච්චු ගහලා තිබුණා. චිත්‍රපටිවල චිත්‍රපට ජනප්‍රිය වුණේ ගීත නිසා. හින්දි චිත්‍රපටය ඇවිල්ලා ඒවැ ගීත ආරාධනා ගීත ඒ පුල් දෝමාලි චිත්‍රපට විශාල ප්‍රමාණයක ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහරලාට ඒවා කරුණාරත්න අබේසේකරණ වගේ අපි අපේ සිංහල වචන දාලා ඒ තනුවලට නිර්මාණය කරනවා. හින්දි ගීතයෙන් ලබාපු ආස්වාදයම වඩාත් පැහැදිලිව සිංහල ගීතවලින් අහන්න පටන් ගත්තා.

0: පිලේ පැදුර හේනට අරගෙන යනවා කියන ගීතය නම් කළොත් ඔබ මොකක්ද ඒ ගීතය ගැන තියෙන ඇගයීම?
1: ඒකේ තියෙන රිද්මය සමුද්‍ර ඝෝෂ විරිතනේ. සමුද්‍ර ඝෝෂ විරිත කියලා කියන්නේ ගම්වල ඉන්න අපට මහා ආශිර්වාදයක්. හිටවන කවියත් එක්ක ගමන් කරනවානේ ගොඩක් දුර. ලොකු කවියෝ හිටියා මා කඳුර ගුණවර්ධන, බඹරකොට්ටේ සුධර්ම සෙනවිරත්න, සාගර පලන්සූරිය වගේ ඒගොල්ලෝ ඉතින් රත්මුර දිස්ත්‍රික්කේ. ඒගොල්ලෝ නිතර කවි මඩු පවත්වනවා. හරි ආසයි අපි කවි රස විඳින්න. ඉතින් අපි යනවා. දැන් වෙලාවට ඉතින් අපි කවි කියන්න ආසයි කියලා දැනගත්තාම අපිටත් කවියක් දෙකක් කියන්න අවස්ථාව දෙනවා. කවි කියන්නේ සමුද්‍ර ඝෝෂවිල. සුදෝ සුදු. එතනින් ගියාම අපි කියමුකෝ සංදේශ කාව්‍ය කියලා. ඉතින් වැඩි ප්‍රමාණයක් තියෙන සමුද්‍ර ඝෝෂවිලත්. අපි යහපු යසෝදරාවත කියමුකෝ ඒ සමුද්‍ර ඝෝෂවිලත්. ඉන්නේ විරිතත් එක්ක අපි පුදුමාකාර බැඳීමක් තිබුණා. දැන් පිලේ පැදුර හේනට අරගෙන යනවා කියන්නේ විරිතෙන් රචනා වෙච්ච එකක්. ඊට අනුරූප තනුවක් උදලා අමරදේවයන් ගායනා කරනකොට ඒක අපට පුදුම විදිහට දැනෙන්න පටන් ගත්තා. අපට සමීප වුණා. ප්‍රස්තුතය අඹුසැමි සම්බන්ධකම කියන එක විරහව දෙන්නේ එකට ඉඳලා වෙන් වෙලා දෙපැත්තක ඉන්නකොට දැනෙන දේ ඒක අපට වඩා සමීපයි. සීකරගේ බස්වහර, අමරදේවගේ තනුව සහ අප්‍රමාණ ගායන විලාසය අපිව ඇදබැඳ

0: හඬ ඔබ හඳුන්නන බණ්ඩාර ඇහැලියගොඩගේ. ඔබ මේ අම්මට අප්‍රමාණව ආදරය කරන කෙනෙක් විදිහට හඳුන්වන්නේ ඔබ ඒක පිළිගන්න.
1: පැහැදිලිව
0: මේ නොනිමන දිවි ගමනේ
1: චිත්‍රපට ගීතයක් අනිකා මං කියාපු විදිහ හින්දි තනුවකට අනුව ලියවිච්ච ගීතයක්. ඒ ගායනා විලාසය මං හිතන්නේ ගාමිණී පොන්සේක වගේ මට මතක විදිහට ගීතය චිත්‍රපටේ ගායනා කරන්නේ. ඒ ගායනා කරන විලාසය පොද අපි චිත්‍රපට අපි යන්නේ ගැලරියට ඉස්සර අපිට සල්ලි නෑනේ. 755 දීලා ගැලරියට ගිහිල්ලා බංකුවේ තමයි වාඩි වෙලා ඉන්නේ. ඒ ගීත වඩා සමීප වෙන්න හේතුව අර මම මුලින් කියාපු කාරණා වලට පරිබාහිරව අම්මා පිළිබඳ ඇති වෙන අපි තුල ඇති වෙලා තියෙන මහ විසල් හැඟීම ඒකත් එක්කම මේ මේ මේ ගීත අපිට අපිට බද්ධ වුණා. අපිට අපි ඒ ගීත අපට එන්නත් කළා. ඒ ඒ ගායක ගායිකාවන් විශේෂයෙන්ම ජෝතිපාල වගේ ගායකයෙක්ගේ හඬ මම හිතන්නේ ඒක අපට මේ ආයෙ නැවත ලැබෙන හඬක් නෙවෙයි. ආදේශකව ඉන්නවා.
0: ඔබට අවස්ථාවක් ලැබුණ නැහැ උඩු රචනයක් කරන්න.
1: අවස්ථාවක් ලැබුණේ මට එහෙම ආශ්‍රය කරන්න. මොකද මම ගීත ලියන්න පටන් ගන්න කාලේ වෙනකොට ජෝතිපාල ලැතියම් වෙන තැනක හිටි. හම්බුණා නම් ඇත්තටම අතිශයින් සතුටු වෙනවා. නමුත් ඒක වුණේ නැහැ. සමහර විට මං හිතන්නේ මං ඒ ගීත ලියන කාලෙන් පස්සේ වැඩි කාලයක් එතුමා ජීවත් වුණා.

0: මම කැමති මේ මට ඒක හඳුනාගන්න මේ ගීතයක් විදිහටද කවියක් විදිහටද කියලා මම කල්පනා කරේ මේ අන්දරේලා වෙනුවෙන් ඔබේ දායකත්වයේ.
1: මට දැන් මනෝරත්න ඇවිල්ලා ස්ක්‍රිප්ට් එක දීලා කිව්වේ මේකට අලුත් කවි ටිකක් අවශ්‍යයි, ඒවා මේ ටිකක් මට ලියලා දෙන්න කියලා. ඒ අවස්ථා කීපයක් මට කිව්වා. අන්දරේ ගෙදරින් යනකොට බිරිඳත් එක්ක සම්වාදේ, ඊට පස්සේ අන්දරේගේ බිරිඳ ජනප්‍රිය අර කණ ඇහෙන්නේ නැහැ කියලා කියපු බිසවත් එක්ක තියෙන සම්වාද වෙලාවේ, ඊට පස්සේ අන්දරේ යනකොට ගමේ ඈත් එක්ක, ඔය වගේ එක එක අවස්ථා කීපයක් මට කිව්වා මෙන්න මේවට අලුතෙන් කවි ටිකක් ලියලා දෙන්න කියලා. මම හිතන්නේ ඔක බාර දීලා තින්නේ සුනිල් ආරියරත්න මහත්තයාට. එතුමා තමයි මට ඒක කියලා තින්නේ, මේ කවි ලියනවා නම් අහවලා ගාවට ගියා නම් හොඳයි මට වඩා කියලා මා ගාවට එව්වේ එතුමා. මම එතුමාට කෘතඥ වෙනවා මම ඒකට. ඊට පස්සේ කරදී මං ඉතින් ලියන්න ගියාම අපිට සාම්ප්‍රදායිකව බැහැර කරන්න බැරි කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ රිද්ම. මේ අන්දරේ කවි කියාපු කවි සියල්ලම කියලා තියෙන සමුද්‍ර ඝෝෂ විරිතේ. එතකොට මට ඒ විරිතෙන් පිට වෙන විරිතකට ලියන්න බෑ. එතකොට අන්දරේගේ කවි වෙන්නේ නැහැ. අනිත් එක තමයි අන්දරේ කියලා කියන ගමක මිනිහ. මං ගමේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Mamanande manam relax.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 10 ආනන්ද මෛත්‍රී මධ්‍යමහා විද්‍යාලය රත්නපුර
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
7: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
12: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
13: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
14: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
15: සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස් ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011176 479 දුරකථන අංකයට.
16: මේ හඬ ඔබ හඳුන්වන බණ්ඩාර ඇහැලියගොඩගේ. අම්මගෙන ගීතයක් කියන්න ආසාවක් තියෙනවා.
17: මං හිතන්නේ මම ගීතයක් ලිව්වා. මට ඒ ගීතේ විතරනේ දැන් අම්මා පිළිබඳ අපි හුඟක් වෙලාවට මුල් කාලේ දැක්කේ අම්මා ගැන එකාකාරී ගීත. දස මාසයක් කුසේ දරාගෙන හිටියා. ලේ කිරි කරලා අපට පෙව්වා. අම්මා බුදු වේවා. ඒවා තමයි සාමාන්‍ය හුඟක් ගීතවල තිබුණේ. නමුත් ඊට පරිබාහිරව ගිය ගීත කීපයක් නිර්මාණය වුණා. රම්බන්දාසේනි විරත්නගේ දවසක් පැල නැති

දේවගණයට. ඒවා මං හිතන්නේ මේ කලාවේ වැව කියලා කියන්නේ රජ රට තියෙන ඉහළම සම්පත. ඒකේ නින්දියවර කියන්නේ ඒ ජීවිතේට හැම පැත්තෙම බලපාන ඒ තමයි අම්මා කියන. මට මතක් වෙනවා ඒ වෙලාවේ මේ අපි එකපාරක් අපි ඉස්සර යනවා ඔය ධර්මශ්‍රීගමගේ මහත්තයා නන්දමාල්නි මහත්මිය සුනිල් ආරත් මහත්තයා ඔය රෝණ වීරතිංගලා අපි කට්ටිය එකතුලා එක එක ගමන් යනවා චාරිකා. එහෙම කාලයක් තිබුණා. එකපාරක් ගියා නුවරඑළියේ පොතාන කියන ගමට පරිසර සම්බන්ධ වැඩමුළුවක් තිබුණා. බස් එකක් අරගෙන කට්ටියත් එක ගියා. ගිහිල්ලා දැන් අපි ඇවිදගෙන යනවා බස් එක නවත්තලා ඇතුළට. යනකොට දිය ඇල්ලක් තියෙන පොඩි දිය ඇල්ලක් ඒකෙන් එන වතුර ටික හරි පැහැදිලි හරි ලස්සනයි. ඒක දැකලා ගමගේ මහත්තයා ඒ ළඟින් ආපු මේ වයසකෙක් කෙනින් ඇහුවා මාමේ අපි මේකෙන් වතුර ටිකක් බිව්වට කමක් නැද්ද කියලා කිව්වහම මේ එයා කියන බොණ්ඩ මහත්තයෝ අම්මා වගේ වතුර ටික. ඒ අම්මා වගේ කියන එක ඇතුලේ තියෙනවා පිවිතුරුකම ආදරේ වාසය ඔක්කොම තියෙනවානේ. ඊට පස්සේ කරදී මත් බීලා පිටින් ගිහිලා අපි වැඩේ කරගෙන පහුදා උදේ ඩබ්ලිව් ඇබිසිං මහත්තයා කොළයක් ගෙනත් දෙනවා නන්දමාලනී අතට.

0: ඒ සිින්දුව පටන් ගත්තය තැනින්ද
1: ඒ උන් පදදුණ නොරෙලි
0: නොරෙලිය ඉතිමතා ඇති අම්මා පිල්බඳ එහෙම විවිධ ගීත නිර්මාණය වෙලා තියෙන ති මට ඕන වුණා වෙනස්ම ගීතයක් ලියන්න අපි බලුකු දැ මහින්ද මස්සිම්බුල දැන් ගසයට නතර කළ අම්මා කියලා කවිය ලියලා තියන්නේ මේකත්තිතින් ඔහුට ඕන වුණා කවියක් ලියන්න අම්මා ලියන එකට පරිබාහිර පත්තරේ දකිනවා අම්මගෙන දාලා පුතෙක් ගිහිල්ලා ගහක්කට ඒක තමයි ලියන්නේ අතේ තිබ්බ රුපියල් දහස හරි බර රතේ පදිනකොට කරදරයකින් තොර පුතේ පරිස්සමෙන් පලයන් ගෙදර කියලා එහෙම හෙලියාපු ඒවා තිබුණ දැන් මට මේ මම අතිශයම කියවලා තියෙනවා පුරාතන සාහිත්‍යය නූතන සාහිත්‍යය වෙනත් කෙටි කතා නවකතා පරිවර්තන විශාල වශයෙන් ඒකල අපි කියවන එකක් නේ අපිට වෙනමකුත් තිබුණේ අම්මා කියලා කියපුවහම අම්මා නවකතාව නවකතාවේ පාවෙල්ගේ අම්මා තමයි අපේ වීරවරිය බවට පත් වුණේ දුටුගැමුණු රජුරන්ගේ විහාර මහදේවී වගේ වීරවරියක් උනේ පාවෙල්ගේ අම්මා ඊට පස්සේ තව දුක් විඳපු අම්මාවරු ඉන්න අපේ රටේ ඕන තමයි දැන් කුවේණී කියන්නේ එහෙම අම්ම කෙනෙක් කියන්නේ සියලු දේවල් කැප කරලා ප්‍රේමය විතරක් පූජා කරපුවාම අන්තිමට වෙන පිටින් ගෑණියෙක් ගෙනල්ලා ළමයිත් එක්ක ගහලා එළවපු අම්ම කෙනෙක් කිය. දැන් ඔය සියලුම දේවල් අපේ අම්මලතුල තියෙනවා. ඒ කියන්නේ දරා ගැනීම, ඉවසීම, දුක් විඳින ඒවා, නොක

බෞද්ධ සාහිත්‍යයේ මම ඒ කොටස ගත්තා. දූපුතුන් තුරුළු කොට කූඩුවේ උන්නාය, නපුරු ගම් වතුර විත් කඩාගෙන පැන්නාය, වලිගයෙන් ජලය ඉස මූද ගොඩ දැම්මාය, එදා ලෙහෙනියක වී හිටී මගේ අම්මාය කියලා. ඒක මං ලිව්වා. ඊට පස්සේ මට මතක් වුණේ වින්ද දුග්ගැහැටි. අපි තාත්තලා කියන්නේ මගේ පතේ මහන්සියට තාත්තලා බොනවනේ, බීලා ඇවිද්දෙන ගින්දර අම්මලා උහුලනවා එන තමයි. ඉතින් අම්මලා තාත්තලා සතුටටත් බොනවා, දුකටත් බොනවා. ඒ තාත්තලා ගැටෙන්නේ දැන් මම විශ්වවිද්‍යාලට තේරිච්ච වෙලාවේ මේ තාත්ත ගෙදරාවේ බම්බරා වගේ. මං ඇහුවා අම්මගෙන් තාත්තද විභාගයට ලිව්වේ මන්ද ලිව්වේ. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් හිනා වෙනවා, කතා කරනවා. ඉතින් ඊට පස්සේ මේ මං ඇහුවා අයිය අම්මේ සන්තෝෂෙන්නේ පුතේ, අම්මත් ඒක අනුමෝදන් කරලා කිව්වා. ඊට පස්සේ මේ මං කිව්වා අම්මට සතුටු නැද්ද? මට සතුටු නැතු ඉති අම්මත් බොන්නු යන අම්මලා නොබී සතුටු වෙන්න පුළුවන් අම්මලාට විතරයි. ඉවර කළේ මේ දුටු ගැම්ම, කියන්නේ එඩිතරකම. අපේ අම්මලා තුල තියෙන පුදුමාකාර එඩිතරකම ආසියාතික රටවල විශේෂයෙන්ම තියෙනවා, වටේ රටවලට වඩා. එදා දුටු ගැමුණු මව් උනේ මගේ අම්මාය කියලා. කියන්නේ ඉවසීම රැකවරණය දුන්න ලෙහෙනිය, ඊට පස්සේ ජීවිතේ විශාල දුක්ඛින්ද කුවේනිය, ඊට පස්සේ ජීවිතයට මූණ දීලා පුතාව අතන හැර හිටපු විහාරමාදේවිය කියන චරිත තුන එක තමයි මම ඒ අම්මා කියන ගීතය ලිව්වේ. නවරත්න ගම්මගේ සංගීතවත් කළ ඉන්දිකා.

0: අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකල තරයි මණ්ඩලය. තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යලි යලිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට NMB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දිවින පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
2: තාත්තට දෙන තැන අම්ම ගැන අපි කතා කළා. අම්ම ගැන ගීත සාහිත්‍යයේ ලියවිලා තියෙන තැනුත් අපි කතා කළා. තාත්තට තියෙන තැන ඔබ නිර්මාණකරණයට පිවිසෙන්නට පෙර ඔබ රසවතෙක් විදියට ගුවන්විදුලියෙන් මේ ගීත අහපු කාලේ මොනවද ඒ කාලේ තිබුණ ඒ තාත්තා ගැන විශේෂයෙන් ලියවිච්ච ගීත මතකද? හිතේ ඇඳුණු ගීත.
3: තාත්තා ගැන කියලා කියන්නේ
2: පියානෝ නිර්මාණයවත් උපන්න

0: මන්නේ ඔය කාලෙමත් නෙවෙයි ඊට පස්සේ කාලෙ වගේ. තාත් මොකද අපේ සාහිත්‍ය තුල තාත්තට දීලා තියෙන බර
1: අඩුයි.
0: සාමාන්‍යයෙන් අම්මා ගැන ඕන තරම් කතා කරනවා, කවි ලියනවා, බණකට ගියාම හාමුදුරුවෝ කතා කරනවා. නමුත් තාත්තලා පිළිබඳව මේ එච්චර දුරට සාහිත්‍යයේ කතාබහ වෙලා නැහැ. ගීත සාහිත්‍යෙත් නැහැ, අපේ සාහිත්‍යෙත් නැතුව නෙවෙයි, අඩුයි.
1: පියසෙනහසට කවුළුයි, කවුගේ ලියුමද වගේද?
0: ඔව්.

පැහැදිලිව මදි. මොකද නමුත් ඒ කියන්නේ තාත්තා ආදරේ නැහැ කියලා කියන එක නෙමෙයි. මම දැක්ක එක චිත්‍රයක් තියෙනවා කපිල මූදේ අයිස්කන්ධක්. ඒක මේ උඩට පේන්නේ පොඩි පොඩි අයිස්කන්ධේ පොඩ්ඩයි, අනිත් ඔක්කොම තියෙන්නේ යටට. ඒක නම් කරලා තිබුණේ පියසෙනහස කියලා. කියන්නේ පියසෙනහස පේන්නේ නැහැ. අම්මනම් අරගන්නවා, ඉඹිනවා, වඩා ගන්නවා, කවනවා, පොවනවා, ඔක්කොම කරනවානේ නිදි මරාගෙන මේ ළමයි වෙනුවෙන්. තාත්තලා එහෙම නැහැ. තාත්තලා එහෙම නැහැ කියන්නේ තාත්තලා ආදරේ නැහැ කියන එක නෙමෙයි. ඒ තාත්තලාගේ තියෙන ඇතුලේ ආදරේ තාත්තලා එක පෙන්වන්නේ. අපි දැන් මගේ ජීවිතේ ගත්තහම තාත්තත් එක තමයි අපි කුඩා කාලේ ගත වෙන්නේ. තාත්තා කුඹුරට යනකොට අපි එක් කරන් යනවා. කරංගිල තාත්තා ලොකු උදැල්ලකින් වැඩගෙනුට අපිට පොඩි උදැල්ලක් අදලා දීලා තියෙනවා. දැන් තාත්තලා කියන දේවල් අපිට හරියට බලපාන අපි. තාත්තා කුඹුර කොටාගෙන යනකොට ඒ රිද්ම රටා මැවෙන ඒව පුදුමාකාර ලස්සනයි. ඒ පළුපිටි ගානට කපනකොට ඒක හරි ලස්සනයි. තාත්තා එහෙම කරනකොට අම්ම පොල්ලතු වෙනවා, පැදුරු වෙනවා. ඒ ඔක්කොම රටා. අපි රටා ඉගෙන ගන්න මිදුල අතු ගන්නවා ඉලපතේ. ඒ කාලේ ඉඳල් නැහැ. ඒ අය අතු ගන්න රටා තමයි අපට අපේ ජීවිතයට බලපෑවේ. ඒකෙන් තාත්තා කියලා කියන්නේ තාත්තා ගැන මම ඇත්තටම මම වන්නිමන පිටේ කියන ගීතේ ලිව්වේ තාත්තා පිළිබඳ තියෙන අසීමිත සෙනෙහසත් එක්ක. තාත්තා ගැන ඒ කාලේ ටිකක් සාමාන්‍යයෙන් අඩුයි. පසු කාලේ ඉඳලා තමයි ටිකක් ඔය පියාණනේ මා නැවතුම් බන්නුත්.

0: වෙලාවේ පසු කාලීන මෙතන මුල් කාලේ තියෙන සාමාන්‍ය වේ ගීතයක් දෙකක් වුණා මිසක එහෙම වැඩි තිබුණ නැහැ. අපි දැන් චිත්‍රපට වලට සම්බන්ධ වෙච්ච අය ඒව නිකන් පොඩි නිකන් වචන ආරම්භ තමයි හුඟක් දුරට තිබුණේ පසු කාලීනව තමයි. ඉතින් මේ මේ මේ ඇතුළට මේ අර්ථය ඒ වගේ දේවල් ඉන්න පටන් ගත්තේ.
1: ඉතින් අර වන්නිවන පෙතේ ගීතෙත් එතනදිත් මේ තාත්තා පොදු පුරුෂයෙක් ඔබ කරන්නේ. ඒ කියන්නේ පොදුවේ දකින්න පුළුවන් ගමක ඉන්න තාත්තා කෙනෙක්.
0: නෑ මගේ නිර්මාණවල කපිල හැමදාම එහෙම තමයි. පුද්ගලයේ කේන්ද්‍ර කරගෙන මම දැන් අක්කා කෙනෙක් ගැන ලිව්වත් අක්කලා, තාත්තා ගැන ලිව්වත් තාත්තලා. අපේ තාත්තා විතරක් නෙමෙයි. දැන් ඔය අපේ තාත්තා විතරක් නෙමෙයි මේ මේ ගමටම කණ්ඩ දුන්නේ. අපේ ගමේ හැම තාත්තම ගමටම කණ්ඩ දුන්නා. ඒ තාත්තලගේ හැටි දැන් අපි දැන් දැන් දැන් අපේ ගෙදරට කවුරු හරි ආපු ගාම පිටින් කවුරු හරි එක්කෙනෙක් ආපු ගාම බත් කන වෙලාවක් නම් බත් කන්න දුන්නා, තේ බොන වෙලාවක් නම් තේ බොන්න දුන්නා. ඊට පස්සේ ගේ ඇතුළේ තියෙන මඤ්ඤොක්කාලේ කිරියල මේ තියෙන ඒවා මොකක් හරි ගැට ගහලා ගොටුකොළ මිටිය කොස් ගෙඩිය දෙනවා. දීලා පිටිපස්සෙන් යන වැට ගාවට යනකම් එහෙම තමයි අපේ තාත්තලගේ හැටි. අපේ තාත්තලා බත් කනකොට ගෙට වෙලා කන්නේ ස්ටෝප් පොටේලා කන්නේ කන ගමන් කියන මේ පට්ටියක් කන්න වරෙන් කියලා. එහෙමද ඉතින් අපේ තාත්තා විතරක් නෙවෙයි තාත්තලා. ඒක ඉතින් රත්නපුරයේද තිස්ස මහරාමේද එතනින් ගියාම නුවරද මේ ගිරාඳුරු කෝට්ටේද කියලා එහෙම නැහැ. තාත්තලා එකයි. අපේ අපේ රටේ තාත්තලා අම්මලා නැන්දලා මාමලා ඔක්කොම එකයි කියලා තමයි මම සලකන්නේ.
1: අපි කතා කරන්නේ අපේ තාත්තලා ගැන. ඒ කියන්නේ අපි දැන් වැඩිහිටියෝ කියන්නේ අපි දැන් ජීවිතේ අග කොටසේ ඉන්න අය. ඊට පස්සේ දැන් අපි තාත්තලා තමයි. ඊට පස්සේ ආපු තාත්තලා අපි මොකක්ද කළේ?
0: ඒක තමයි මම ඔය වන්නිවන පෙතේ ගීතෙන් කියන්නේත් ඒකමනේ.
1: අක කොටසේ
0: කියන්නේ කන්ට බෑ කියා තනියම එන්ටයයි කියා ගමටම බත් බුලත් විතර දන්දුම් පියවරුන් වෙතින් ජාත වී යතත් පූර්වය කරන ලද පවක් පලදී බින්න බැස හිඳි නගරය අසල දූපුතු. ඒ අපි ඒ අපට සිද්ධ වෙලා තියෙන ඛේද වාචකය සියල්ලේම තීරක බවට පත් වෙන්නේ මුදල්නේ. දැන් අපේ තාත්තලාට මුදල් ඕනේ නැහැ ජීවත් වෙන්න ගමේ. කුඹුරේ මීටි කියනවා, වත්ත පිටියක වගා කරගෙන තියෙනවා. ඔය කීයක් හරි මොනක් හරි වුණා හරි වැඩක් පලක් කරලා වීටිකක් ගොන්නලා හරි රබර් ගහක් කපලා හරි මෙනික් පතලයකට ගිහිල්ලා එහෙම කරලා හරි එහෙම තිබුණාම ඇති. ලක්ෂ ගණන් ලක්ෂයට කොටි දාන්න තාත්තලා හම්බ කළෙත් නැහැ. හම්බ කරන්න ඕනෙත් නැහැ. හරි සරලයි ජීවිතේ. දැන් අපි ඊට පස්සේ රස්සාවල් හම්බෙලා කොළඹට ආපුවාම අපිට සල්ලි නැතුව බෑ. ඒ සියල්ලම සල්ලි වලට. ඒ කියන්නේ හුලන් ටිකත් සල්ලි වලට, ගින්දර ටිකත් සල්ලි වලට, ඔක්කොම සල්ලි වලට ගන්න ඕනේ. ඉතින් එතකොට ළමයින්ගේ පාසල් ළමයින් නිකන් පාසල් යවන්න බෑ. හොඳ පාසල්ට යවන්න ඕනේ. ඒගොල්ලන්ට අනික් සමාජ තත්ත්වෙත් එක්ක ගැලපෙන විදිහට ඒගොල්ලෝ සකස් කරන්න ඕනේ. ඉතින් එහෙම වුණාම අපිට මුදල් මදි. ඉතින් ඊට පස්සේ අපිට වත්තෙන් පිටියෙන් එන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපට වගා කරගත්ත බිමක්
1: නැහැ. ශ්‍රමය තමයි අපිට විකුණන්න තියෙන්නේ.
0: විකුණන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මේ සංකීර්ණ සමාජයේ මොකද්දෝ පුද්ගලයේ බවට පත් වෙනවා. ඒ පත් වුණාට පස්සේ ඒ තාත්තලගේ තිබිච්ච සැහැල්ලුකම, සරලකම, ඒ තිබිච්ච එකක්වත් අපි දුන්නේ නැහැ. අපි දැන් සරල මිනිස්සුත් නෙමෙයි, අපි සැහැල්ලු මිනිස්සුත් නෙමෙයි. අපි නිකම් මේ සමාජෙත් එක්ක තරඟ කරන ළමයි සමාජ තරඟෙට තියෙන තත්ත්වෙටපත් වෙලා අපෙන් පස්සේ ඊළඟ පරම්පරාව ඊටත් වඩා දරන මේ නව තාක්ෂණයත් එක්ක දරුවන්ගේ හැඟීම් දැනීම් සියල්ල නැති වෙලා කියවන සමාජ නෑ දැන්.
1: හැබැයි එදා තාත්තලා බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා තාත්තලා විදිහට. අපේ දරුවන්ගෙන් අපිට යන්න බැරි වෙච්ච ගමන උඹලා ඵලයන්න. ඒ කියන දැක්මක් තමයි අපේ තියෙන්නේ.
0: නෑ තාත්තලගේ එහෙම බලාපොරොත්තුවක් තිබුණ නෑනේ. අපේ දරුවා දොස්තර කෙනෙක් කරනවා, ඉංජිනේරුවෙක් කරනවා කියලා එහෙම ලොකු දෙයක් තිබුණ නෑ. අපි යනවට ඉස්කෝලේ ගියා, ඉගෙන ගන්නවට ඉගෙන ගත්තා. ඉතින් තාත්තලගේ බලාපොරොත්තුවකුත් නෑ අපි ඉහළ තැනකින් තියන්නේ. මේ අපිට බලාපොරොත්තුවක් තිබුණත් නෑ අපි අහවලු වෙනවා එකේ. දැන් අරමුණු තාත්තලගේ අම්මලගේත් අරමුණු, දරුවන්ගේත් අරමුණු. ඉලක්ක කරගෙන තමයි සියලු දෙනාම දැන් ගමන් කරන්නේ. ඉස්සර අපිට ඉලක්කයක් තිබුණා. ලංකාව කියන්නේ ගමක්නේ. මම ඒක හැමදාම හැමතැනම කියන්නේ. දැන් අපි සිංගප්පූරුව, නැත්නම් මැලේසියාව, නැත්නම් මැද ප්‍රදේශ රටවල් ගත්තාම ඒවා කොන්ක්‍රීට් වනාන්තරනේ. අපේ එහෙම නෙවෙයි. ඊට පස්සේ මිනිස්සු, ඒ මිනිස්සු කවුද? ඉතින් කොළඹට එන මිනිස්සු කොළඹ මිනිස්සුන වෙන මේ ශිල්ප දක්වන්නේ, කොළඹට ගමින් එන මිනිස්සුන ශිල්ප දක්වන්නේ, මාර්ටින් වික්‍රමසිංහල, සරත් චන්ද්‍රලා, සයිමන් නවගත්තේ ගමන්ලා, මනෝරත්නලා, රෝහණ වීරසිංහලා, කේමදාසලා, ඔය ඔක්කොම මේ ඈතේ පිට ගම්වල මිනිස්සුනේ ඇවිල්ලා තමයි මේ සියලු දේවල් කරන්නේ. දේශපාලඥය ඉරගත්තාම බණ්ඩාරනායකලා, සේනානායකලා, ප්‍රේමදාසලා, ඔය ඔක්කොම මේ කොළඹ කවුරුවත් නැහැ. ඉතින් ගම්වල හිටපු අපිට එහෙම අපට එහෙම ලොකු විශාල අරමුණු තිබුණේ නැහැ. දැන් කොළඹට ඇවිල්ලා කොළඹය වෙන්න ආදෙනකොට තමයි අපිට මේ අරමුණුත් එක්ක පටලැවෙන්නේ.

0: මමනන්නේ මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ආරංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
9: සඳදිය දහන සමග ලකනහගෙන ඔබ ඉන්නේ ඩොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැනයි මේ ඔබට මතක් කරන්නේ. අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔබට පුල් තෙල් වසවසෙන් තොරව නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර රැසක් දැන් අවම මිලට මාක්ස්මන් හෝල්ඩිංස් වෙතින් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරික මට්ටමින් පුල් තෙල් සිඳීමේ යන්ත්‍ර මාදලි දෙවර්ගයකින් තියෙනවා DH60 සහ DH85. මේ විදිහට යන්ත්‍ර ද්විතීයම විශේෂතාවයන් විදිහට උෂ්ණත්ව පාලකයක් තියෙනවා, ගෙවීම අවම කාබන් ෂාෆ්ට්ස් සහිතයි, එතකම සුදු යකඩ නිමාවක් සහිතයි. සිංගල් ෆේස් විදුලිය මගින් ක්‍රියා කරන DH60 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 15-20 අතර, 3-phase විදුලිය මගින් ක්‍රියා කරන DH85 යන්ත්‍රයක ධාරිතාවය පැයට බෝතල් 30-35 අතර ප්‍රමාණයක්. ඉතින් විශේෂත්වයන් ගොඩක් තියෙනවා මේ යන්ත්‍ර පිළිබඳව. ඒ කියන්නේ ඩොමා හෝම් ඔයිල් මැෂින්ස් ගැන දැනගන්න ඔබට අවශ්‍ය නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 01176779579.
10: අපි බණ්ඩාර ඇලිගුණ තාත්තලා ගැන කරන කතාවේදී කරන මේ පුණ්‍යානුමෝදනාවේදී මට මතක් වෙනවා මේ වික්‍රම රත්නායක ගැන ගායනා කරන ගීතයක් නියපෙළ සිඳලා ඉඳ ඇත පාන.

0: සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහකදාකත්තය ලපාතෙන NLP. සාඩම්බර ගමන් නියමකුවන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුරින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලපාතීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයි පත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජාග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය. NLP
1: සඳදිය දහර.
2: ඔබ මේ මනමේ සහ සිංහබාහු දෙකම පිළිබඳව මතක් කළා. මම මනමේ නාට්‍යයෙන් කතාවට පිවිසෙන්නේ සිංහබාහු නාට්‍යයෙන්
3: පිවිසෙන්නේ. කොයි කෙම් පිවිසුනත් කමන්නේ. මොකද අපේ ජීවිතවලට විශාල වෙනස්කම් කරපු නාට්‍ය ඒවා.
2: බලයි මේ ආරම්භයේ මේ ඇසින් දුටුවයි.
3: ආරම්භයේ ඇසින් දුටුවේ නෑ අපි. ආරම්භයේ 60 ගණන් වලනේ. එතකොට අපි උඩ ළමයි ඉස්කෝලේ යන්නේ.
2: ඔබ පේරාදෙණියට ගියේ?
3: මම 77 නේ. 77 මං ගියේ. මං යනකොට සරච්චන්ද මහත්තයා පේරාදෙණියේ නෑ. කොළඹට ඇවිල්ලා. ඊට පස්සේ එතුමා තානාපති තනතුරු ලැබිලා ගියානේ රටින් පිට ජපානයට එහෙම. ඊට පස්සේ මට හම්බ වෙනවා මම පේරාදෙණියේ ඉන්න කාලේ එතුමා ලයිනල් වෙන්ට් රංගශාලාවත් අනුබද්ධව සරච්චන්ද්‍ර නාට්‍ය පාසලක් අකඩමි එකක් තිබුණා. මං ඒකට ඇයදුම් කළා. ඊට පස්සේ මං ඒකට තේරුණා. මාත් එක්ක ගොඩක් අය හිටියා. ජිජ්ජින ලස්ලා, නිල් ලස්ලා, විමල රත්නාධිකාරලා, සේනක පෙරේරලා ගොඩක් අය හිටියා. ලයින් වෙන්ට් එකේ මම ඉගෙන ගත්තා. සරච්චන්ද්‍ර මහත්තයා, සුනන්ද මහේන්ද්‍ර මහත්තයා, ධම්මජාගොඩ ඒ වගේ විශාල පිරිසක් බන්දුල ජයවර්ධන ඒගොල්ලෝ ඇවිල්ලා අපිට ඉගැන්නුවා. ඉතින් තමයි මට සරච්චන්ද්‍ර මහත්තයා මුණ ගැහෙන්නේ. අපි මනමේ සිංහබාහු බලලා ඒකෙන් ලැබිච්ච ප්‍රහර්ෂය තමයි අපේ ජීවිතවලට විශාල වශයෙන් බලපෑවේ. මොකද අපි සාමාන්‍යයෙන් එතෙක් අපි ආගෙන හිටියේ ජාතක කතාවනේ. ජාතක කතාව කියන්නේ එක්තරා තැනකට කොටු වෙච්ච එක. නමුත් සරච්චන්ද්‍ර මහත්තයා එතනින් එළියට ඇවිල්ලා මේක වෙන දොරක් විවෘත කරලා දුන්නානේ. මනමේ සිංහබාහු කියන නාට්‍ය දෙකම හරහා ජීවිතේ විනිවිද දකින්නත් දොරක් විවෘත කරලා දුන්නා. කලාව යම් තැනකට ගෙන එන්නත් එතුමා මා උපකාරී වුණා. එහෙනම් මං හිතන්නේ මේ සියලු දේවල් අපිට හරියට බලපෑවා.
2: සිංහබාහු නාට්‍යයේ මේ සිංහයාගේ වැළපීම.
3: ඔව්.
2: අපි කලින් කතා කරපු තාත්තලාට ගිහ කතාවට සම්බන්ධ කරනවා කැමති.
3: ඒ කියන්නේ මාදුටු මගේ කාලේ මාදුටු හොඳම සිංහයා ජයශ්‍රී චන්ද්‍රජිත්. මේක ඊට කලින් ඊට වඩා හොඳයි ඉන්න ඇති මම දැකලා තිබුණේ. ඊට පස්සේ
2: මාකන්ටනි දැක්කේ නැහැ.
3: ඈ මාකන්ටනි දැක්කේ නැහැ. බෙන් සිරිමාන්න දැක්කේ නැහැ. ජයශ්‍රී චන්ද්‍රජිත් සිංහයා හැටියට වේදිකාවට එනකොට දරුවත් එක්ක තියෙන ගැටුමත් එක්ක එනකොට මුළු ඕඩියන්ස් එකම විදිකට්ටක් දැම්මත් දැනෙන විදිහට සයිලස් වෙනවා, නිශ්ශබ්ද වෙනවා. ඒ තරම් මිනිස්සු මේ නාට්‍යයත් එක්ක බැඳලා ඉන්නවා. ඒක ඇවිල්ලා මේ සිංහබාහු සහ සිංහයා තුල ඇතිවෙච්ච පියපුතු ගැටුමක් නෙවෙයි. ඒ නිරූපණය කරන්න මේ සමස්ත පියවරු සහ දරුවන් අතර තියෙන ගැටුමනේ. ඒක සදාකාලිකවම තියෙනවානේ. ඒ කියන්නේ තාත්තලා අම්මලා කැමති දරුවොත් එක්ක එකට සුරුළු වෙලා එකට හිර කරගෙන ඉන්න. දරුවෝ කැමති ලෝකයෙන් ඔබට තවත් ලෝකයක් තියෙනවා කියලා ගමන් කරන්න. ඕකනේ හැමදාම තියෙන ගැටුම. එහෙම නැත්නම් තාත්තලා අම්මලා ඒ වේදිකාවෙන් බහින්න සූදානම් නැහැ. තමුන් ඉන්න වේදිකාවෙන්. ඉතින් එතකොට දරුවන්ට වේදිකාවක් අවශ්‍යයි නගින්න. ඔය ගැටුම තමයි තියෙන්නේ. ඕකට මැදි වෙන්නේ අම්මලා සහ අක්කලා. සහෝදර සහෝදරියෝ මේකනේ. දැන් සිංහබාහු යන්නේ අම්මයි අක්කයි උර දෙකේ දරාගෙන යනවයි කියලා තමයි සාමාන්‍යයෙන් පොතේ තියෙන්නේ. ඒ දාගෙන තමයි යන්නේ. ඉතින් ඇතැම් වෙලාවට දැන් සරච්චන්ද්‍ර මහත්තයා මේ අම්මා යන්නේ මේ කැමැත්තෙන් නෙවෙයි කියලා සරච්චන්ද්‍ර මහත්තයා ගිහි වලින් පෙන්නනවා. මේ ආදරේ ගැන කතා කරනකොට. ඉතින් එහෙම ගිහිල්ලා ඊට පස්සේ අන්තිමට තාත්තා මරණ තැනට පුතෙක් තුල හැංගීම් දිනු වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ගැටුමේ උච්චතම අවස්ථාවට ආපුවාමනේ. يعني පියෙකුතුල තියෙන අසීමිත ධාරක ප්‍රේමයත් පුතෙකුතුල තියෙන ඉදිරියට නැත්තම් මේ වෙන අරමුණක් හොයාගෙන යන්න තියෙන ආසාවත් අතර තියෙන ගැටුම තමයි සිංහබාහුවකින් පෙන්වන්නේ. ඒක අපිට ජාතක කතාවෙන්වත් එනකොතරකින්වත් හම් වෙන්නේ නැහැ. ඒකට දොරගුළු විවෘත කරලා දෙන්නේ සරච්චන්ද්‍රයන් තමයි.
2: සිංහබාහු නාට්‍යයේ ගීතය සිංහගේ වැළපීම දියණිය ගැන තියෙන ඇල්ම.
3: ඔව්.
2: පුතා ගැන තියෙන ඇල්මකට වඩා දියණිය ගැන කියන්නේ.
3: සුරතල් දියණියේ නුඹවත් නොසිටී සොහෝ යුරානන් ඔලමුල ගතිය ඇත. නුඹ මෙන් මෘදු නැත. ඔහුගේ අනටද කීකර වූයේ පෙරලාම එන්නේද

ඔබ දියණිය ගැන මෙනිමුන් නිර්මාණයක් මෑතකාලි කරනවා. දියණිය ගෙදරින් පිටව යන දවසට, පුතෙකුට බාර දෙන දවසට තාත්තලා කියනවා උඹට එපා නම් මට ආපහු ගෙනත් දීපන් මගේ දරුවා කියලා. ඔබ කියනවා ඔබේ නිර්මාණයේ

0: කරන්න තේසින් යනේ.
1: සාමාන්‍යයෙන් තියෙනවනේ ඔය පියවරු දියණිවරුන් එක්ක තියෙන බැඳීම, මෑණිවරු පුතු එක්ක තියෙන බැඳීම කියලා භාවිතාවක් තියෙනවනේ. ඒක ඒක සත්‍යයක්නේ. පියවරු දියණිවරුත් එක්ක තමයි මේ බැඳීම තියෙන්නේ. දැන් එහිදී මට දියණිවරු දෙන්නෙක් ඉන්නවා. ඉතින් මටත් ඒක පොදුයි. ඒ ඔබ කියන ගීතයට අමතරව මං ගීත විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා දියණිවරු ගැන. මොකද මගේ ගීතාවලිය තුළම ඔය 1983 පටන් ගත්ත කියලා අපි හැඳින්නුවොත් මේ දක්වා ගීතවල වැඩිම ගීත ප්‍රමාණයක් මගේ තියෙන්නේ මේ පවුල කියන එක ඇතුලේ. අම්මා තාත්තා නංගි මල්ලි නැන්ද මාමා ලේලි නෑන බෑන ඔක්කොම ගැන මගේ ගීත තියෙනවා. මොකද පවුලත් එක්ක මගේ පුදුමාකාර. මොකද අපේ ගම්වල ඉන්නකොට අපේ පවුලත් එක්ක පුදුම සම්බන්ධකමක් තිබුණා. කසාද බැඳලා ආවට පස්සේ ඒත් අපිටුලේ සම්බන්ධකම හැමෝම තියෙනවා. මට ඒක අවශ්‍යයි. ඒක නැති තැන අපට ජීවත් වෙන්න බෑ. ප්‍රේම ගීත බොහොම අඩුයි මගේ. මුළු ගීත තුලම ඕනම් පහකට හයකට වඩා නැතුව ඇති. ඒක මං එහෙම ඒක ප්‍රේම ගීත නෑ කියලා මං ඒ කනගාටු වෙන්නවත්. ප්‍රේම ගීත ලියන්න බැරුණා කියලා දුක් වෙන්නවත් නෑ. ඒක මගේ ඒ මං ලියන හැටි.
0: විවාහයෙන් පස්සේ ගීත රචනා කරනකොට කොහොමදත් මේ ප්‍රේමය ගැන ලියන්න ඉඩක් ලැබෙන්නේ නෑ. එහෙම නේද උනේ?
1: නෑ නෑ එහෙම කියන්න බෑ. දැන් අජන්ත රණතිං අවුරුදු 80ක් විතරලා මැරෙන තුරුම ප්‍රේම ගීත ලිව්වා. ප්‍රේම කීර්ති එහෙම ලිව්වා. ගොල්ඩත් නාරිය වංශ අදටත් ලියනවා.
0: නැන්නේ බිරිඳ සර නැහැ.
1: එහෙම ලියනවා. දැන් අපේ රම්බන්න සේනරත්න මහත්තයා ලිව්වේ ඔබ ගෙදර එන්න පහන්තරුව පායන කොටවත් කියලා. බිරිඳගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඉතින් කොහේ ගියත් කවන්නේ අපහාසයෙන් කිව්වනේ ඒ එතුමා ලියපු විදිය. ඉතින් ඒක කෙනා බලාපොරොත්තු. මට මන් දන්නේ මට එහෙම ප්‍රේම ගීත ලියා නැතුවනේ. මට සමහරලාට දැන් ඔය චිත්‍රපට ගීතයක් හරි ටෙලි නාට්‍ය ගීතයක් හරි මොකක් හරි ලියන්න කියලා මට ආරාධනාවක් ලැබුණාම ප්‍රේම ගීතද මොන ගීතද කියලා බලන්නේ මම ඒක අවශ්‍ය විදිහට මම ලියලා දෙනවා. එහෙම ලියපු අවස්ථාවම තරම් තියෙනවා. මම පුද්ගලිකවත් ලියලා දෙනවා පංච කල්යාණී

සමා සතුයි කතාජ සේපින්ද මං ප්‍රේමගීත ලියල නැතුව නෙමෙයි නොලිය ඉන්නව නෙමෙයි මාතින් වැඩිපුර ලිය වෙන්නේ ප්‍රේමයට වඩා මානව ප්‍රේමය කියන මාතෘකාවේ අර්ථය කිත් තමයි මාතින් ලියවෙන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Baladana.
2: Vegayin Nagi Sitina Ratak. ආර්ථික අර්බුදයකතිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3%ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: ජීවිතේ කවියක් ඔතනින් ඔබ ප්‍රේම ගීතයක් විදිහටද මානවීය ප්‍රේම ගීතයක් විදිහටද වෙඩින් අගේ කරන්නේ?
1: නෑ, ඒක ප්‍රේම ගීතයක් නෙවෙයි. අතන ජීවිතේ කවියක් කියලා කියන්නේ, කියන්නේ මේ ගජබන්නෝනාගේ ජීවිතයේ ඇතුළත කිඳා බැහැලා ලියාපු එකක්නේ. ගජබන්නෝනා කියන චරිතය අපි මේ අහලා තියෙන චරිතයෙන් නෙවෙයි. අපි අහලා තියෙන්නේ අධික රූමත් පුරුෂයන් කීප දෙනෙක් විවාහ කරගත්ත තවත් පුරුෂයන්ගේ සරණ සොයාගෙන ගිය කාමාශක්ත ගැහණියක් හැටියටනේ. නමුත් ගජබන්නෝනාගේ සැබෑ ජීවිතය හොයාගෙන ගියා අපි. ගජබන්නෝනාට ඉලුතාන්තය කරනකොට කොම්පඤ්ඤා වීදියෙන් පටන් අරගෙන නෝනගම දක්වා අපි ගමන් කළා. එයා හිටපු තැන්, එයාගේ අතීතය හාරා උස්සමින් ඒ අනකොට තමයි දැනගත්තේ ගජබන්නෝනා තරං දුක්කිඳපු ගෑණි අපේ ඉතිහාසය අපට හම්බෙන්නේ. බෞද්ධ සාහිත්‍යය හම් වෙනවා පටාචාරා කියලා. නමුත් පටාචාරාට අවසානයේ බුදුහාමුදුරුවෝ පිහිට වෙනවා. ගජබන්නෝනාට කවුරුත් පිහිට වුණේ නැහැ. අන්තිමට වෙනකොට පිහිට වුණේ එයා ගාව තිබිච්ච කවිකම විතරයි. ඉගෙන ගන්නවා, ඉගෙන ගන්න පුරුෂයෙක්ගේ වෙස් වලාගෙන ගෑනුන්ට ඉගෙන ගන්න බැරි කාලේ. ඊට පස්සේ විවාහයක් කරලා දෙනවා. දරුවෝ දෙන්නෙක් ඉන්නද්දි සමහර පුරුෂයා මැරෙනවා. ඊට පස්සේ නැවත විවාහයක් කරලා දෙනවා. තවත් දරුවෙක් දෙන්නෙක් දහම් වෙලා ඊට පස්සේ ඒ ස්වාමි පුරුෂයාත් මැරෙනවා. ස්වාමි පුරුෂෝ දෙන්නම් මැරෙනවා. ඊට පස්සේ තාත්තා අලියෙක් ගහන මැරෙනවා. අම්මා අසනීප වෙලා මැරෙනවා. දරුවෝ ටිකත් මැරෙනවා. ඊට පස්සේ එයින් එහාට මුකුත් නැහැ. නමුත් ගජබන්නෝන ජීවත් වෙනවා. ජීවත් වුණේ කවියෙන්. ඒක තමයි මම මේ ජීවිතයේ කවියක් කියලා. මම අසකේ ප්‍රේම ගීතයක් නෙමෙයි.
0: ජීවිතයේ කවියක් ආදරයේහි
1: සුන්දරතම වදනක්
0: කියලා එතනින් ඔබ මේක ප්‍රොවිස්ට් වෙන්නේ
1: නෑ. නෑ, මේ ආදරය සහ කඳුල කියන දෙකම ජීවිතයේ ආදරයේ සුන්දරතම වදනක්. කඳුල ඇලි බින්දක්, හසර ඇලි පොදක් එකට එක්කූ විට දැනේ පෙරණු විදි රසයක්. ඒ ජීවිතය කියන්නේ ඒකනේ. කඳුලයි, දුකයි, සතුටයි ඔය ඔක්කොම එකට එකතු වෙච්ච එකට නේ ජීවිත

0: කාර්යාත්මක වියමන සඳ දිය දහර
1: කවියෙක් ගීත රජකෙක් වීම සහ කවියෙක් නොවන්නේ මම කවියෙක් නෙවෙයි හැබැයි මම ගීත රචකෙක් වෙන්නත් පුළුවනි දැන් මේ දෙකේ වෙනස ඔබට පැහැදිලි කරන්න
2: පුළුවන් නෑ මෙහෙමයි කපිල කියන්නේ කවි කම නෙවෙයි කවිත්වය කියන එක අවශ්‍යයිනේ ඒ කවිත්වය කියන එක කවි ලියන්නම නෙවෙයි චිත්‍රපටකරුවට කවිත්වය අවශ්‍යයි අපි එහෙම කැමරාකරු වෙකට කවිත්වය අවශ්‍යයි ඔබ වගේ නිවේදන කටයුතු කරන කෙනෙකුට කවිත්වය නැත්තම් මේ අපට ගොනු කරගෙන කරන්න පුළුවන් කමක් නැහැනේ කවිත්වය කියන එක එකක් කවිකම කියන එක තව එකක් කවි ලියන්න පුළුවන් වීමම නෙමෙයි කවිත්වය කියලා කියන්නේ ඒ කවිත්වය ගීත රචකයාටත් අවශ්‍යයි කවියටත් අවශ්‍යයි කවියෙක් වුණාම තියෙන පහසුව තමයි මොකද අපට රිද්මය ගැන එහෙම නැත්නම් ඒ ලියන රටාව ගැන අපිට පොඩි මුලින් හැඟීමක් තියෙනවා එතකොට තව පොඩි අවසනාවකුත් සිද්ධ වෙනවා මොකද අපිට කවියෙන් බැහැර වෙන්න බැරි වෙනවා දැන් අදටත් මම ලියන ගීතවල තියෙන කවි ලක්ෂණ ඒක මම පිළිගන්නවා මේ අපි ගුණරත්න ආරියවංශ වගේ කවිය නොවි ගීත ලියන අය තුළ ඒ රටාව වෙනස්

0: ඔබ මේ ඇතැම් සංස්කෘතින් වෙනස් කළ පුද්ගලයෙක් විදිහට මේ ඔය තියෙන සාධක තියෙනවා. එකක් තමයි ඔබ ඔය විවාහ මංගල උත්සවවල සංස්කෘතිය වෙනස් කරපු කෙනෙක්.
1: ඒක වෙනම කතන්දරයක්. ඒක පොදු සාධකයක් බවට පත් වෙලා තියෙනවා මේ මගුල් ගෙදරවල. අපේ ගම්වල අපේ පොඩි කාලේ මගුල් ගෙවල් කියලා කියන්නේ ගමේමයි තියෙන්නේ, ගෙදරමයි තියෙන්නේ. මනමාලි කැඳවාගෙන යන අවස්ථාව වෙනකොට රැස්වීමක් තියෙනවා, මංගල උත්සවයක් තියෙනවා.
0: බාර දෙන තැන
1: එතන කතා බහ කරනවා. මේ කියන්නේ දැන් එතකොට මේ මනමාලයා සහ මනමාලි කියන දෙන්නම දෙපැත්තක හිඳපු දෙන්නෙක්. ඒ කාලේ අම්මල තාත්තල තමයි මේ අය සූදානම් කරන්නේ. ඒ කියන්නේ මේ දෙන්න ආගන්තුකයි. අවවාදන් ශාසනා කරන්න ඕනේ වැඩිහිටියන් විසින්. ඒ නිසා ඒගොල්ලෝ මේ කවි කියලා, ශ්ලෝක කියලා, ගාත කියලා එහෙම වැඩිහිටියෝ මේ විවාහ ජීවිතේ පවත්වාගෙන යා යුතු විදිය ගැන කියලා දෙනවා. ඊට අමතරව දෙපාර්ශ්වයත් හඳුන්වා දෙනවා. එතනින් ඊට පස්සේ ඒ උත්සවය අවසන් වෙනවා. වර්තමානයේ එහෙම නෙවෙයි. වර්තමානයේ ඔක්කොම සිද්ධ වෙන්නේ හෝටල්වලනේ. ඉතින් චාරිත්‍ර වාරිත්‍ර යන්තම් එහෙම මෙහෙම කරගන්නවා. නිකත් ඉතින් අනතක පතුරවන්නේ කැමරාකාරයනේ. එහෙම තත්ත්වයක් තමයි ඒවා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් එහෙම විවාහ ප්‍රාප්ති වෙච්ච ජෝඩුව ඊට පස්සේ ඒක ඉවරෙච්ච ගාම ඊට පස්සේ කන්න බොණ්ඩ ගෙනත් අල්ලනවා. ඊට පස්සේ බොණ්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ ඩීජේ එනවා. ඊට පස්සේ නටනවා. ඊට පස්සේ කවුරුවත් දන්නේ නැහැ ජෝඩුව ගිහිල්ලා. එහෙම නෙවෙන්නේ. ඉතින් මට දැන් ඔය නන්දජාත රාජපක්ෂ මහත්තයා ඩීසයිකේ එතුමාගේ දුවගේ විවාහ මංගල්‍ය වෙලාවේ කිසිම ගීතයක් මට දැනුන්නේ නැහැ මගේ දුව ගැන. මේ දුවෙක් කියලා කියන්නේ මේ අභිමානයක් කියලා හිතෙන විදිහේ ගීතයක් අපට රචනා කරන්න බැරිද කියලා මගෙන් ඇහුවා. ඊට පස්සේ තමයි මංගල දුවේනුම් මගේ ප්‍රාණය කියන ගීත මම ඒතකොට ජනකලා කේන්ද්‍රයේ බත්තර මුල්ලේ අධ්‍යක්ෂක හැටියට කටයුතු කරන කාලේ එතෙන්දි තමයි මම මේ ගීතය ලිව්වේ. ඒතර මගේ දුවලා දෙන්නම.

0: මගේ අතීතයේ ඔබේ ගීත නිර්මාණ සංග්‍රහය සඳකින් රුභවී සිට මේ අලුත් නිර්මාණ. එතකොට කතෘගේ වෙනත් කෘති කියන පැත්ත බලපුවහම මට බර වැඩි. මෙතන තියෙනවා පද්‍ය රචනා කාලයේ එළඹ ඇත, බුදු සිරිත, අම්මා එනතුරු, දලපුට්ටු වගේ ආත්මකතනය, ගීපද රචනා විදියට කරලිය හිමි නැති අපේ ළමයි, ජීවිතේ කවියක්, දුවෙන් ඔබ මගේ ප්‍රාණයයි, මේ කිරුළ බර වැඩි දේවි, චරිතාපදාන බොහෝ ප්‍රමාණයක් තියෙනවා, රෝසරණි DVD විදියට ගුවන්විදුලි ගීත නාටක දෙකක්, වේදිකා නාට්‍ය පිටපත් දෙකක්, ටෙලි නාට්‍ය පිටපතක්, චිත්‍රපට දිර නාටකයක්. ඔබ මං හිතන්නේ සෑහීමකට පත් වෙච්චි චරිතයක්. දැන්
1: එකක්වත් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයිනේ.
0: අනපේක්ෂිතයි කියලාද කියන්නේ?
1: අනපේක්ෂිත. සාමාන්‍ය පෙළ විභාගය කරන්නේ හලාවත ගිහිල්ලා, ගමෙන් ගිහිල්ලා හලාවත පන්සලක නැවතිලා එහෙ ඉගෙන ගන්න. ඉගෙනගෙන මම විභාගය ලියලා ගෙදර එනවා. ඊට පස්සේ ඒ පන්සලේ හාමුදුරුව තමයි මට ලියුමක් කියවන්නේ. විභාගේ පාස්සලා තියෙනවා මේ එන ඇවිල්ලා මෙහෙ උසස් පෙළ කරන්න, එහෙම නැත්තම් ඔහේ හරි කරන්න කියලා මම හාමුදුරුව කිව්වහම තමයි මම උසස් පෙළ කරන්න යන්නේ. ඊට පස්සේ උසස් පෙළ කරලා ඉවරලා ගෙදර ඉන්නකොට තමයි ඉස්කෝලෙන් පණිවිඩයක් එන්නේ, විශ්වවිද්‍යාලෙ තේරුණා කියලා. නිසා එකක්වත් මං අපේක්ෂා කරපු දේවල් නෙවෙයි. ඉතින් එහෙම ගිහිල්ලා විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ඊට පස්සේ බැංකුවේ රස්සාව හම්බ වෙනවා. බැංකුවෙන් පස්සේ රූපවාහිනිය, ජනකලා කේන්ද්‍රය වගේ තැන් තැන්වල. එකක්වත් මම අපේක්ෂා කරපු දේවල් නෙවෙයි.
0: මහින්ද ප්‍රසාද් මස්සිඹුල ඔබ ගැන කියනවා සඳකිඳුරු භවයේ සිට නිර්මාණ සංග්‍රහයේ අගපිටුවේදී, ඔහුගේ පබෙඳුමක් කන්දක් නම් එහි මුදුන් දෙකකි. ඉන් එකක් අව්‍යාජ ජන මනසයි, අනික නම් මහ පොළොවට වඩාත් ලංව පවතින ජන රිද්මයයි. එය මහින්දම හැබෑවක් කියලා ඔබේ කතාවත් එක්ක අපිට වැටෙන ආකාරය සහ අපි ඔබ ගැන දන්න ආකාරය. නොනිවන පහන්සිල කියලා, නොනිවන පහන්සිල බණ්ඩාර ඇහැලියගොඩ නිර්මාණ අවලෝකනයේ ගුණදෙනී විමල ජෝති හාමුදුරුව ලියපු කෘතිය. මං හිතනවා ඒ නොනිවෙන පහන්සිල තවත් බොහෝ කාලයක් නොනිවි දැල්වේවා කියන ප්‍රාර්ථනය අපිට තියෙන්නේ. ආසයි ආපහු ගමට යන්න ඔගේ අදහසක් නැද්ද?
1: ගමටමයි යනවා. ගමේ මං ගෙයක් හදනවා.
0: ගෙයක් හදන කාලයක් නන්නේ?
1: ඔව් අවුරුදු 22ක් දැන්. මම තාම ගෙය හදලා ඉවර නැහැ. ඒකට මං ගීතේකුත් ලියලා තියෙනවා. ශාන්තයරන්දු ගායනා කරපු, රෝහණ සංගීතවත් කරපු.
0: මම ඒක අහන්නත් දෙනවා.
1: ඒක ලොකු දීර්ඝ කතාවක්. මොකද අපේ තාත්තා මිය ගියාට පස්සේ මම අපි මහගේ කඩම් වැටෙන පැත්තක්. ඉතින් අම්මට ඕන වෙනවා මහගෙදර ඉන්න. ඉතින් මට කියනවා මම කොළඹ ඉන්නේ, පුතේ මම මහගෙදර ඉන්න ආසයි කියලා. ඊට පස්සේ මම ඉතින් ගේ හදන්න පටන් ගන්නවා. බිත්ති මට්ටමට එනකොට සල්ලි ඉවර වෙනවා. දැස අම්මා ඇවිල්ලා බැලලා මට කියනවා පුතේගේ ලොකු වැඩ නැද්ද කියලා. අම්මට ඕන කම තිබුණේ පොඩි කුස්සි කෑල්ලකුයි කාමර කෑල්ලකුයි හදලා අම්මට එතන ඉන්න. කියන අවුරුදු 70ක් විතර ළමයි ගොඩක් හදපු ගමටම කණ්ඩ දුන්න තැනනේ ඉති. ඊට පස්සේ අම්මා අතනේ පේනවා. අම්මා අතනේ පේලා අම්මට පිළිකාවක් හැදෙනවා. මාර ගමදි අවසන් ගමන් යනවා. මිනිය තියන්න උනේ එතන නෙවෙයි, මල්ලිලෑ ගෙදර. පුතා මේ ළඟ දවසක කිව්වා තාත්තා අපි ගියේ හදමු කියලා. ඉතින් පුතත් පටන් ගත්තා. දැන් ඒත් නැතර වෙලා දැන් අවුරුදු 22ක් මං තාම ගියේ හදනවා. අම්මව දවසක් හරි ගෙදර තියාගන්න බලා.
0: ඉතින් හිතවදනේ මේ කතාව හිමුනම් අපි මෙතනින් හමාර කරමු.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්දුරු එකේ සිට හතර දක්වා

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සඳමට ඇත්ත කියන්න සඳ ඉන්න ප්‍රශ්නක කියල මන් දන්නවා. මෙක නොදන්නවා නෙමේ මට දැනගන්න ඕනේ ප්‍රශ්නෙ මොකද්ද කියලා.
2: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙක.
3: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් පාපින් පෙන්නා
1: සඳව බලාගත්තු සීයන්නේ නේද?
2: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මාව බලාගත්තු කැම්පස් යනකම්. මගේ මේ අත් දෙකේම සීයාවල් දාලා ඉවරලා
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

7 Lakhanda Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: වෙලවරාත්‍රී 10යි ලක්හඬ ආගිනින් 93.5න් 93.7න් ජීවිතේ සමහර තැන්වලදී අපිට හිතෙනවා හීන කියන ඒවා අත්හැරලා දාන්න ඕනේ මේක වැඩක් නෑ මට මහන්සි එහෙමයි කේක කතා හිතනවානේ ඒ තමන්ගේ තියෙන මානසිකත්වයේ මනස ඒක අපිට හසුරව ගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි ඔයා චුට්ටක් ඒ වෙලාවට කල්පනා කරලා බලන්න අපිට අපේ හීන හැබෑ කරගන්න තියෙන්නේ එක ක්‍රමයක් ඇත නැත්නම් මම මේ තාක්කල් ට්‍රයි කරලා තියෙන ක්‍රම වලින් උච්චරයි තියෙන්නේ කියලා. ඔයාට හිම වෙලාවක් ආවොත් පොඩ්ඩක් මෙන්න මේ ක්‍රමෙත් ට්‍රයි කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: සැප්තැම්බර් මාසේ 9 වෙනිදා දවසේ වාසනාවන්තම මිනිත්තු 30 NLB ජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාව ආරම්භ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. NLB අපි ඔබට වාසනාව උදා කරන අතර වාරේ රට පුරා ප්‍රජා සත්කාර වැඩපිළිවෙළවල් ගණනාවක් සිද්ධ කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ තවත් ප්‍රජා සත්කාරයක් ලෙස අද දවසේ හම්බන්තොට ඉහළ බෙලිගල්ල මහාවිද්‍යාලයට අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සිද්ධ වුණා. ඒ වගේමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මොනරාගල දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම වැඩසටහන ඊයේ දවසේ ප්‍රාදේශීය සභා රැස්වීම ශාලාවේදී පැවැතුණා. එමනම් දැන් අපි සූදානම් ඔබට වාසනාව උදා කරන්න. අද දවසේ ඔබ වාසනාව හිමි කරගන්න අතර වාරේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ඉරේෂා අමන්ති මහත්මිය, අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වන මාර්ග සංවර්ධන අධිකාරී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර විද්‍යාරත්න මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති වී මණිවදනන් මහතා. ජයග්‍රහී ගමනක් අපි දැන් ආරම්භ කරන්න සූදානම්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 573 වන දිනුම් වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. එමනම් සූදානම් වෙන්නේ NLB ජය වෙතින් ජය උදා කරගන්න අපි යමු දිනුම් වැඩිම වෙත. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 0.7 බිංදුව සහ 5. අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනීය උදෙසා පිහිටවූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 335 දෙනෙක්
2: Today, NLB Jaya's winning English letter is W and the winning numbers are 0705.
1: අදත් NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ ප්‍රදීප් නලින්ද චීනබරාය සහ TVC ලහිරු රණසිංහ රුවන්වැල්ල අපේ NLB අලෙවි නියෝජිතවරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 39 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒත් සමගින් NLB ජය වෙතින් වාසනාවන්තින් 80,691 දෙනෙක් අතරේ රුපියල් 73,98,480ක මුදලක් අපි අද බෙදා දෙනවා. හැකි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1614 වන දිනුම් වාරයට අපි දැන් සුතන්. හඳහන වාසනාවන්ත ලග්නය සිංහ. එයාටින් හඳහනේ පළමු ජයග්‍රහී අංකය අංක 9. ඒ වාසනාවන්ත දෙවන අංකය අංක 50. වාසනාවන්ත තුන්වන අංකය අංක 54. ඔබේ සිවන වාසනාවන්ත අංකය අංක 55. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටපු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 12 දෙනෙක් වගේම 10,00,000 173 දෙනෙක් අපි රටට බිහි කරනවා.
2: Selected zodiac sign is Leo and the winning numbers are 9, 50, 54 and number 55.
1: අදත් හඳහනෙන් අපි බිහි කරනවා රුපියල් 10,00,000 හිමිකම් කියන වාසනාවන්ත ප්‍රථම ත්‍යාග ලැබියෙක් ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා කල්ලඩි NLB අලෙවි නියෝජිත T උලකදාස් මහතා. ඒත් සමගින් වාසනාවන්තින් 139,460 දෙනෙක් අතරේ රුපියල් 95,20,400 40ක මුදලක් අපි බෙදා දෙනවා. හෙට හඳහන ඔබේ සුපිරි තෑගේ වටිනාකම 32,12,430. මෙරබෙන්නේ සත් දිනම ජය නියත ගොවිසෙත 4,547 වන දිනුම් වාරේ. අද ගොවිසෙතෙන් අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑග රුපියල් 8,25,00,000 ඉක්මවා ගිහින්. අද ගොවිසෙත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. පළමුව ඔබට වාසනාව ගෙනනවා අංක 44. අද ගොවිසෙත වාසනාවන්ත දෙවන අංකය අංක 30. ඒ වාසනාවන්ත තුන්වන අංකය අංක 33. නියෝජිත TF ඩේන් මහතා විතරක් නෙවෙයි රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 5 දෙනෙක් බිහිවෙනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරන්නේ KW සරත් පුත්තලම, SG එඩ්වඩ් පුදුකුඩේ රිපු, පියලඩින් පෙරේරා දිගන, WRAJ රණසිංහ නිට්ටඹුව සහ සුනිල් ශාන්ත ගින්තොට අපේ NLB අලවි නියෝජිත වරුන්. එත් සමගින් වාසනාවන්තයින් 129,123 දෙනෙක් අතරේ රුපියල් 1,10,83,640 මුදලක් අපි බෙදා දෙනවා. හෙට ගොවිසතෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,25,55,345,710. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්නම ඕන ටිකට් එක සුබ දවසක්. 421 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරමු. අද ඔබේ සුබ ලග්නය වෘශ්චික. ඒ අතරින් පළමු සුබ අංකය අංක 22. අද ඔබේ දෙවන සුබ අංකය අංක 21. සුබ දවසක් අවසන් සුබ අංකය අංක 35. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 0.928. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ කබදාර මුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 කෝ ඉලෙක්ට්‍රික් යතුරු ප්‍රති දිනාගත් වාසනාවන්තින් 318 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා.
2: Selected Zodiac sign is Scorpio and the winning numbers are 22, 21 and number 35.
1: අද සුබ දවසක් වෙතින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 7 දෙනෙක් අපි බිහි කරනවා. ඒ වගේමයි ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 44 දෙනෙකුත් අද දවසේ බිහි වෙනවා. එත් සමගින් වාසනාවන්තින් 113,328 දෙනෙක් අතරේ රුපියල් 93,55,880 මුදලක් අද සුබ දවසක් වෙතින් අපි ඔබ අතර බෙදා දෙනවා. තව ලොතරැයිපත් 4ක වාසනාව ඔබට උදා කරන්න සුදානමින් ඉන්නවා රසිකා සමගින් විදුර්ෂ.
2: මීළඟට මෙගා පව.
3: NLP අපි දන්නවා ඔබට තියෙන දැවැන්ත සිහින කියලා. ඒ දැවැන්ත සිහින සැබෑ කරනු බස් ඔබට මතකයි රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දුන්නු එකම ලොතරැය මෙගා පව ලොතරැය. අදත් රුපියල් කෝටි 30කට වැඩි සුපිරි ත්‍යාගයක් සමගින් ඔබේ සිහින සැබෑ කරන්න අපි සූදානම්. මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට සුපිරි මෝටර රථය අදත් දිනා ගන්න ඔබට පුළුවන්. ඔබේ සිහින සැබෑ කරන මෙගා පව 2653 වෙනි දිනුම් වාරයට අපි දැන් සූදානම්. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S. මෙගා පව අද සුපිරි අංකය අංක 5. ජය අංකය අංක 50. දෙවන අංකය අංක 52. තුන්වන ජය අංකය අංක 49. අවසන් ජය අංකය අංක 71. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් අපි බිහි කළා.
2: Today selected English letter is S. Super number is 5. The winning numbers are 50, 52, 49 and 71.
3: අද මෙගා පව ලොතරැයියේ දෙලක්ෂපති වාසනාවන්තයින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කරේ නිමල් මාරසිංහ පිළිමෙතලාව, ඉන්දික රාජකරුණා කඩුවෙල NLB අලෙවි නියෝජිතවරුන් විසින්. ඒ අනුව වාසනාවන්තයින් 128,546 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 77,75,440 මුදල. නිසැකවම ඔබට ජයග්‍රහණය ලබා දෙන ලොකුම තෑගි දෙන මෙගා පව හෙට සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,53,49,34. පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයියේ අද දිනුම් අදින්නේ 2335 වන වතාවට. අද ඔබට වාසනාව අරගෙන එන ඉංග්‍රීසි අක්ෂරය R. ධන නිධානයේ පළමු ජය අංකය අංක 37. දෙවන ඔබට වාසනාව අරගෙන එනවා අංක 34. තුන්වන ජය අංකය අංක 24. හතරවන ජය අංකය අංක 38. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් තුන් දිනක් ඒ වගේම 120 ප්‍රථම ත්‍යාගලාභින් 40 දිනක් අපි බිහි කරලා තියෙනවා.
2: Today selected English letters are the winning numbers are 37, 34, 24 and 38.
3: අද ධන නිදානේ ලොතරැයි රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ මහින්ද ගලගම කුලියාපිටියේ NLB අලෙවි නියෝජිත. ඒ වගේම රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 4 දිනක් බිහි වෙනවා. ඒ ජයග්‍රහී ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. රනිල් චමින්ද කුලියාපිටියේ GMW අපොන්සු නිකවරටිය PSK මද්දුමාරච්චි සූර්යවව ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේනොත් ජයග්‍රහී ලොතරැයි පතක් ඔබට අලෙවි වෙනවා. ඒ අනුව වාසනාවන්තයින් 94,270ක් අතරේ අපි අද බෙදා දුන්නා රුපියල් 80,24,240ක මුදලක්. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක් රුපියල් කෝටි 12ක් සහ රුපියල් කෝටි 9ක් රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාගයේ ඔබට ලබා දුන්නු ධන නිදානේ ලොතරැයෙන් හෙට අපි ඔබට අරගෙන එනවා සුපිරි ත්‍යාගයේ රුපියල් 8,29,62,982.740. ඔබේ වාසනාව වෙනුවෙන් ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත අද දිනුම් වාරය 6305. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ M ජය අංක 1645.1. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 14 දෙනෙක් 125 ත්‍යාගලාභින් 276 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා.
2: Today selected English letter is M. The winning numbers are 1, 6, 4, 5, 0, and 1.
3: අද මහජන සම්පත 6305 වන දිනුම් වාරයේ අපි සුපිරි ත්‍යාගයේ විදිහට අරගෙන ආවා රුපියල් 2,50,41,960ක මුදලක්. මේ සුපිරි ත්‍යාගයේ දිනා ගන්නා වාසනාවන්තයෙක් අද බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ මහනුවරින් SG චන්ද්‍රසිරි මහතා. ඒ අනුව අද මහජන සම්පතින් 15 වන සුපිරි ත්‍යාගලාභියා අපි බිහි කරනවා. ඒ වගේම NLB අපි මේ වසරට බිහි කරපු 37 වන සුපිරි ත්‍යාගලාභියත් ඔබ. ඉතින් වාසනාවේ කිරුළු පැලඳි ඔබට අපෙන් උණුසුම් සුබපැතුම්. ඒ වගේම රුපියල් 100 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 22 දෙනෙක් බිහි වෙනවා. ඒ ජයග්‍රහී ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. HA ගුණසිංහ හිඟුරාණ, SL වරාජා කල්මුණේ, V මුතුකුමාර් කලවංචි කුඩි, HHK ජයවීර කැකනදුර, අජිත් පෙරේරා යටියන, රුචිර ලක්නාත් ඇල්පිටිය, තමරා කුමාරි මිලිද්දුව, AS ප්‍රේමරත්න හෙට්ටිපොල, R සුදර්ශන් මන්තිකයි, තමින්ද කුමාර ආනමඩුව, රංජිත් සොයිසා ගිරාදුරු කෝට්ටේ, ප්‍රියන්තිත මල් කරුවල ගස්වැව, සුදත් ධර්මසිරි රත්නපුර, සසිඳු විසංග ජාඑල, එන් බණ්ඩාර නාවුල, ප්‍රසංගත සොයිසා වවුනියාව, RMC නිශ්ශංක දඹුල්ල, WAT මංචනායක බුත්පිටිය, KG වික්‍රමසිංහ අනුරාධපුර, HS දේශප්‍රිය ඇහැලියගොඩ, DD සුනීතා නවකමුව සහ ගම්පහ දිස්ත්‍රික්කයේනු ජයග්‍රහී ලොතරැයි පතක් අද අලෙවි වෙනවා. ඒ අනුව අද වාසනාවන්තින් 274,813 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා මහජන සම්පතින් රුපියල් 4,47,24,720ක මුදලක්. දිනක ජය නියත මහජන සම්පත ඔබේ වාසනාව වෙනුවෙන් හෙට අපි සුපිරි නැවුම් ත්‍යාගයක් අරගෙන එනවා. ඒ ත්‍යාගය රුපියල් 2,00,000. අද වියදමට අද සම්පත අද දිනුම් වාරය 880. ඔබ දන්නවා අද සම්පතින් ඔබට වාසනාව අරගෙන එනවා මහජන සම්පතින් තෝරා ගන්නා ලද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ M ජය අංක 45.1. අද සම්පත draw number 880 selected English letter is M. Winning numbers are 4501. ඒ අනුව අද සම්පතින් රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත් ඔබට අලෙවි කරන්නේ ලලිත් කුමාර ජාඑල, KGS ජයතිලක යටියන්තුට, ඒ වගේම ජයග්‍රහී ලොතරැයිපතක් අනුරාධපුර දිස්ත්‍රික්කයේනොත් අලෙවි වෙනවා. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 51 දෙනෙක් බිහි වෙනවා. අද සම්පතින් රුපියල් 1,23,76,720ක මුදලක් අපි අද බෙදා දුන්නා. අද වාසනාවේ සුබ අඩහෝරාවෙන් සමස්ත වාසනාවන්තින් 987,210 දෙනෙක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 11,59,560ක මුදලක්. හෙටත් අපි ඔබට වාසනාව උදා කරන්න සූදානම්. එතෙක් ඔබේ හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය.
3: NLP.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙනි.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

පයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පින්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: गजकसूत ट्रेडिशनल दिशज्ञानन वहंसे गंपुल मीतलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद गणी कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය ක

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගන්

රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනි බිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා.

මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද? පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද

මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජු භාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා
මේ සමාජයේම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මහේශුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන්

ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.5 හතෙන් ලක්හඬහක දින්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර